0: ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙතැන් සිට 107.3 90.1 රජරට සේවය සමගින් සවස 6:30 දක්වා රැඳෙන්නට ඔබට ආරාධනා.
1: රජරට සේවය FM 107.3 දැන් FM 90.1 අනුරාධපුරයට.

0: උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ගයන් කෞෂාල් ජයවීර. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා අගමැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹදී. හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බව රජය අවධාරණය කරයි. යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව. දූෂණ වංචා හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන වාචික අදහස් විමසීම කොළඹදී අද. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යාස්ථාන පිළිසකර කිරීම වත්මන් රජ යටතේ යළි ඇරඹෙයි. ඇමරිකානු ඉරාන යුද්ධයේ මූලික අදියර අවසන් බව ඇමරිකානු රාජ්‍යලේකම් කියයි. පන්දුවර 20/20 තුන්ිරියව ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ චමරි අතපතු තුන්වන ස්ථානයේ. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතාගේ හා අගමැති ආචාර්ය හරිණි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විණි. මාලදිවයින් ආර්ථික සංවර්ධන ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශයේ සංවිධාන කළ එම හමුවට මාලදිවයින හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතු මාලදිවයින් ජනාධිපතිවරයා තම රටේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන බව පැවසීය. දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගියන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වෙන බවත් ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය ඉන් තහවුරු වෙන බව පැවසූ ජනාධිපති මොයිසු මහතා යටතල පහසුකම් ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතතාව යන ශ්‍රේෂ්ඨවල ආයෝජනය කරමින් මාලදිවයින සමග අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින ඓතිහාසික සම්බන්ධතාව නූතන ආර්ථික හවුල්කාරීත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇතැයි අගමැති ආචාර්ය හරිණි අමරසූරිය එහිදී පැවසුවාය. පසුගිය වසර අගභාගයේ මෙරටට බලපෑ දිට්වා සුලිකුණාටුව හා ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික පැමිණීම් පසුගිය වසරේ වාර්තා කළේය. දිට්වා සුලිකුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින රජය හා ව්‍යාපාරික ප්‍රජාව සැපයූ ඩොලර් ලක්ෂ 30ක සහෝදරත්වයේ පරිත්‍යාගය අගමැතිනිය කෘතවේදීව සිහිපත් කළාය. ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ශේෂ්ඨෝස්ත්‍රේ දිනට අතර වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය. 2030 වන විට ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. දකුණු ආසියාවේ ප්‍රධාන මුල්‍ය කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය නගරයේ මාලදිවයින ආයෝජකයන්ට කදිම ආයෝජන අවස්ථා පවතින බව අගමැතිනිය පෙන්වා දුන්නාය. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම් සභාව පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවාය. එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් මේ වන විට සම්පූර්ණ කර අවසන්ය. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන අගමැතිනිය.
1: මේකට යම් කිසි විදිහකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලටපත් කළා ආණ්ඩුව අපහසුතාවයටපත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6 වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
0: විවාදීට කෝ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පසුගිය කාලයේ පුරා ගෙන ගිය විනාශකාරී ගමන් මඟ වෙනුවට ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට ජාතික ජනබලවේග රජය ක්‍රියාකර්මෙන් සිටින බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින සමරුවේදී ප්‍රකාශ කළ පරිදි මේ වසරේ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණයේ විභාග වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
2: වැරදි කරපු දූෂිතව වංචනික අපරාධකරුවෝ හඬනගන්න ඕනේ, බය වෙන්න ඕනේ. අද ඒක තමයි අද මේ විපක්ෂයේ සමහරුන්ගේ පැත්තෙන් මේ හඬවල් වලින් තමයි මේ නැගෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ පැත්තෙන් අපේ කතා විකෘති කරමින්, අපි දක්වපු අදහස් විකෘති කරමින් ඔවුන්ට ඕන ඕන විදිහට ඒ අදහස් පළ කරමින් තිබෙන්නේ. මේ වසර තුල නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය තුල විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒ නඩු විභාග වෙන්නේ නිකන් නෙවෙයි, මෙරට කරපු අපරාධ වංචාවන්ත දූෂණයන්ට අදාළව, ඒ වගේම මිනිස් ඝාතනයන්ට අදාළව නඩු තමයි විභාගෙමින් තිබෙන්නේ. ඒ නඩුවල තමයි තීන්දුව දෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වලට බයේ අද සමහරුන්ගේ කකුල් වෙවුලනවා.
0: වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. රාජ්‍ය මුල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍ය තොරතුරු මත පමණක් බවද ඔහු සඳහන් කළේය.
3: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධ තොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදිහට මිය ගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එයා පැමිණිලි කරලා නැහැ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැන නගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කර ගන්න පුළුවන්. බුරු චෝදනා එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් එනවා. සම්පූර්ණ අසත්‍ය, වැරදි කරුණු.
0: පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස් වෙයි. බේරා ගැනීම, පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත් කරගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් දැන් පැවැත්වේ. රජය අපේක්ෂා වන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. තොරතුරු සැඟවීමේ කිසිදු ඌමනාවක් රජයට නැත. වරදකරුවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට නීත්‍යානුකූලව දඬුවම් කිරීම රජය අපේක්ෂාවයි. කරුණු නදන ඒවා විකෘති කරමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල වටිනාකමක් ලබා ගැනීමට කරන මැදිහත් වීමවල ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.
4: මේ පොඩි පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත් වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා එක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ඒක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට බඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙලදාරින් එක මේ විදිහට කඩතු කරන්න යන්න එපා. ඒක එයාගේ පෞල්වලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාමිපුරුෂ සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ.
0: යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසිය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවති. දැනට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ගොවින්ට සපයන්නේ රුපියල් 10200ක මිලකටය. ඒ පිළිබඳව පැහැදිලි කළ ඇමතිවරයා.
4: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ පුත්තලම කළුතර කොළඹ පැත්තට එනකොට දැන් ජලකන්නේ ඉතුරු කොටස හොගා ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇතිව නිරීක්ෂණය වුණා. ඒ අනුව තමයි තව මෙට්‍රික් ටොන් 15000ක් අවශ්‍යයි කියන ගණන් බල්ල තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රොන් 15000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බල්ලා තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රොන් 25000ක යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේන් මෙට්‍රික් ටොන් 7900ක් ගෝජන්සියා මධ්‍යස්ථාන වලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පොර වලට නම් එක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14500ක් සහ 14750ක් අතර වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවල මේව අරගෙන රුපියල් 10200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. එනෝ ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා. මේ මාස 2 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 25000ක නමක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්නුත් අර දැන් 7900 අපි ගත්තේ තවත් 7000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7000ක් 8000ක් පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10200 රාමිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා.
0: දූෂණය, වංචාව හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ දඬුවම් ලැබෙනු ඇතැයි යන්න ජනතාවගේ විශ්වාසයයි. මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ වැරදි කළ අයට දඬුවම් දීම ප්‍රමාද කරන්නේ ඇයිදැයි මාධ්‍ය මගින් නිතර ප්‍රශ්න කරන බවයි. දඬුවම් දීමේ ක්‍රියාවලිය භාරව ඇත්තේ අධිකරණයටයි. අධිකරණ කටයුතු කඩිනම් වීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි. දූෂිතයන්ට සහ සොරුන්ට අනිවාර්යෙන්ම දඬුවම් දෙන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
4: මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලට විතරක් කියන්නම්. ඉදින් එන්න නියමිත විමල් ඊරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සර්ණ ගුණවර්ධන, ලක්ෂ්මණාප අබේවර්ධන, මර්වින් සිල්වා, නාමා රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝග, යෝෂි රාජපක්ෂ, කේරණබුක්කැල්ල আদি මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නේද? සෞඛ්‍ය ශාස්ත්‍රය අය කෙහෙළිරම්බුක්කැලේ නඩු දින කවුද කියලා දන්නවා සාමාන්‍ය. උනන්දුවක් දක්වන අය. ඉතින් මේවා තියෙනවා. ඉතින් ඒවල දිනක් තියෙනවා. සමහර කල්යනත් පුළුවන්. පොඩ්ඩක් බලන් හිටියොත් මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. සාමාන්‍ය රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන්ට දඬුවම් කරයි කියලා. ඊට කලින් අවුරුදු එකහමාරෙම මගේ මේ මාධ්‍ය සාකච්ඡාවල වැඩිපුර මහ ප්‍රශ්නේ තමයි හොරුන්ට දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද වෙන්නේ මොකද කියලා. එතකොට මේ දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු කටයුතු හරහා. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා සමහර නඩු වෙනුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ ඇති වෙලා ඒ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනකොට මම හිතනවා සාමාන්‍ය ජනතාවට දූෂණයට එරෙහි, හොරකමට එරෙහි ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ආස්වාදයක් තියෙනවා. නඩුවක් මං වෙලා යුක්තිය පස්සෙලේ කියලා මොකද සමහර කෙනෙකුට තියෙනවා අපෙන් අහන්නේ ඒකනේ තුනෙන් දෙකක් තියාගෙන මොකද කරන්න කියලා අහන කට්ටියක් තියෙනවා. නීති නැත්තම් නීති හදලා දඬුවම් කරන්න කියලා ඉන්නේ දූෂණයට. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව ඒක. ඉතින් නඩු කඩු ඉක්මන් වෙනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ ජනතාව යම් බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා. ඉතින්
0: අපරාධ හා විෂමාචාරවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වන්නේ ජංගම දුරකථන හා පරිගණක භාවිතයේ හේතුවෙන් බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව එය පාලනය කිරීමට විශේෂ නිර්දේශ මත නව නීති ගෙනීමට රජය සූදානම් වේ. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිතය සහ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය මුළුමනින්ම තහනම් කිරීමටත් වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් තාක්ෂණික මෙවලම් භාවිතයට ඉඩ දීමටත් යෝජනා වේ තිබේ. එම නිර්දේශ නීතිගත කර විද්‍යාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති ආචාර්ය හරිණී අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් දැනටමත් පත් කර ඇත. අධ්‍යාපන සෞඛ්‍ය ඩිජිටල් හා අධිකරණ ඇතුළු අමාත්‍යංශ කිහිපයක් ඒ සඳහා එක්ව සිටි. පෙරපාසල් හා දිවා සොරකම් මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක කිරීමටත් දරුවන් සයිබ අපරාධ හා ඩිජිටල් තිරවලට ඇබෙහිවීමෙන් මුදා ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කියයි. ලියාපදිංචියකින් හෝ අවම ප්‍රමිතියකින් තොරව පෙරපාසල් හා දිවා සොරකම් මධ්‍යස්ථාන එකම ස්ථානයක පවත්වාගෙන යන බව පෙනිගොස් ඇතැයිද ඇය සඳහන් කරයි. 2026 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස හා යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා වාචික අදහස් විමසීමේ සැසිවාරයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරු 8:30 සිට පසුරු 3 දක්වා පැවැත්වෙයි. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවය ඒ සඳහා සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසර උරිල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී හෙට පසුරු 2ට ඇරඹෙයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධානය කර තිබේ. මෙලඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු වත්මන් රජය ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙන්වි මහතා කියයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලෙක්ව රේටිගල, දීගවාපිය හා නෙළුගල ආදී ස්ථාන පිළිසකර කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. දැන් ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඇමතිවරයා උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ ඒ බව සඳහන් කළේය. මෙරිලන් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී එම හමුව සිදුවිය. රටක ජාතික උරුමයක් වන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමක් බව පූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

0: සිරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. මාර්ග සංවර්ධන අධිකාරියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ මාර්ග 9ක සංවර්ධන වැඩ මේ වන විට අවසන් කර තිබේ. වැයකරන මුදල රුපියල් 29,70,00,000. එම සියලු මාර්ග කාපටතුරා සංවර්ධනය කර තිබේ. සංවර්ධන කටයුතු ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වසරක් තුළ එපයූ වැඩිම ආදායම ලෙස රුපියල් 1,680,00,000ක් පසුගිය වසරේ උපයා ගැනීමට සමත්ව සිටී. වත්මන් නිවැරදි නායකත්වය, නිසි කළමනාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම මෙම සාර්ථකත්වයේ හේතුව ලෙස සංස්ථාව පෙන්වා දෙයි.

0: NSB Digital Banking. ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්. පළාත් සභාවේ නිශ්චිත අරමුදල යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පසු සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 6ක් ලැබී ඇතැයි මොනරාගල පසු සම්පත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.එම්. සිරිවර්ධන මහතා කියයි. කිරිගම්මාන ස්ථාපිත කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ කිරිගව ගොවිපළ ආරම්භ කිරීම, තෘණ ඒකක ස්ථාපනය ඇතුළු කාර්යයන් රැසක් එම ප්‍රතිලාභ යටතේ සිදු කිරීමට නියමිතය. සියලු සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීම ඉලක්කයේ බව අධ්‍යක්ෂවරයා කියයි.
1: ශක්ති හදන අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඳුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268640012
0: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.
2: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්න දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග. අමතන්න 011-2-77-787.
1: විදෙස් පුවත්.
0: ඇමරිකා ඉරාන යුද්ධයේ මූලිකාදියර මේ වන විට අවසන් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මහතා කියයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ තම රටේ අපේක්ෂාව සාම මාවතකට අවතීර්ණ වීම බවයි. එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එය ගිවිසුමක් මගින් අපේක්ෂා කරයි. හොමු සමුද්‍ර සන්ධියේදී එළවන ප්‍රහාර හේතුවෙන් ඇමරිකා ඉරාන සටන් විරාමය අනතුරට ලක්වැති මොහොතක ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එම ප්‍රකාශය කර තිබේ. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවර 20x20 තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතුපත්තුට තුන්වන ස්ථානය හිමිව තිබේ. මීට පෙර ඇය පසු වූයේ 5වන ස්ථානය. නිමවදුටු බංගලාදේශ තරඟ සංචාරයේදී දස්කම් දැක්වීමට චමරි අතුපත්තු සමත් වූවාය. පන්දුවර 20x20 කාන්තා තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ නවසීලන්ත ක්‍රීඩිකා අම්ලියා කීර් ප්‍රථම ස්ථානයේද බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස් දෙවන ස්ථානයේද පසු වෙයි.
1: කාලගුණ වාර්තාව.
0: අද සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරයේ කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්සුරුවේ ගිගුරුම සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සාහුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලකුලින් බරව පවතිනු ඇත. සබරගමුව මධ්‍යම සාහුව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා අගමැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹදී 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව රජය අවධාරණය කරයි. යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව. දූෂණ වංචා හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන වාචික අදහස් විමසීම කොළඹදී අද. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන පිළිසකර කිරීම වත්මන් රජය යටතේ යළි ඇරඹෙයි. ඇමරිකානු ඉරාන යුද්ධයේ මූලිකාධීර අවසන් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි. 15-20 තුන්ිරියව ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ චමරියතපතු තුන්වන ස්ථානයේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45 බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව ඇඩ්‍රස් නැති මහින්ද. අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොදෙසි නිකුත් කර ඇතැයි පුවතක් පළවිය. නොතිසි නිකුත් කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නද අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන ආකාරයට අල්ලස් කොමිසමින් මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල නොතිසියක් හෝ දැනුම් දීමක් ලැබී නැත. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදුව තිබීම හේතු සහගතය. මහින්ද රාජපක්ෂ සහ ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ 2013 වසරේ ආරම්භ කළ විමර්ශනයකටය. 2013 වසරේ පටන් විමර්ශනය එක තැනපල් වී තිබේ. හේතුව විමර්ශන ඉදිරියට යාම වැළක්වීමට රාජපක්ෂවරු බලය පාවිච්චි කිරීමය. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 එයාබස් යාන 6ක් සහ A350 ගුවන් යාන 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්ගත් බවට චෝදනා එල්ල විය. අල්ලස් චෝදනාවට ලක් වූයේ එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය නියෝමාලි විජේනායකය. එම අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 බැගින් මිලියන 60ක් බෙලියත්ත නිවසේදී සහ කාට නිවසේදී මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේයයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මහින්දත් ප්‍රියංකරත් අල්ලස් කොමිසමට කැඳවන්නට හේතුව කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයයි. මහින්දට එල්ල වී ඇති චෝදනාවට මුහුණ දීම වෙනුවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවට චෝදනා කරයි. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා තුනක් ගැන සඳහන් කරයි. ඔහුගේ වචනින් ඒ ගල්ලඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාවයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන්නේයි ඔහු කියන්නේ මුසාවකි. බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට විනිසුරුවරුන්ගේ සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබේ නම් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයට ඒ ගැන කොමිසමට කරුණු කියන්නට පුළුවන්. කන්ටේනර් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, DV චානක යන විපක්ෂ මන්ත්‍රීවරු එයට ඇතුළත්ව සිටිති. ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සඳහා කළ ගෙවීම් වංචනික පාර්ශ්වයකට බැරි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තේ. CID ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පරීක්ෂණ කෙරෙන්නේ නැතැයි බොරු කීම මිස ඔවුන් පරීක්ෂණ මඩුලුවලට සාක්ෂි ඉදිරිපත් කර නැත, කරුණු කියා නැත. අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදුමුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත් දේශපාලන දඩයම් වලට ප්‍රමුඛතාවය ලබා නොදී අනිකුත් මහා පරිමාණ වංචා පිළිබඳවත් ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් මහින්දගේ මාධ්‍ය

මිනිසුන් දවස ඇරඹුවේ එදින නිමා කළේ ගුවන් විදුලිය හා බැඳුණු හාදකමක් සමගයි. දේශ දේශාන්තර පුළුල් ප්‍රචාරයක අග්‍රගණ්‍ය රේඩියෝ සන්නාමය රජරට සේවය. ඔබත් ඉන්න අප හා අත්වැල් බැඳගන්න FM 107.3 හා FM 98.1 ගැමි ජනතාවගේ ජනහද ගැහෙන ආරාවය රජරට සේවය.

0: 45 වසරක අභිමානය.
1: උදෑසන 6 පහුවෙලා විනාඩි 30යි. සුබ උදෑසනක්, සුබ දවසක් ආදරණීය දයාබර හිතවතුනි. 107.3 91.1 ගුවන්විදුලි සංස්ථාවේ බඩවියෙන් සහ රේඩියෝ ගාඩන් ඇප් එකෙන් සුපුරුදු විදියට අදත් අපි ලෙන්ගතුකමින් යුතුව ඔබත් එක්ක රැඳෙන්නට දවස ආරම්භ කරනවා. ආයිබෝන් ජානකී.
2: ආයිබෝන් ඔබට වගේම හැම දිනාටම සුබ වෙන්න ඕන, ජය වෙන්න ඕන. ඉතින් යහපත් සිතුවිල්ලෙන් අපි දවස ආරම්භ කරමු. වෙනද වගේම හැම හිතකම ආදරණීය සාමය පිරුණු සිතුවිලි පහළ වෙන්නට ඕන. ලෝකය සුන්දර කරන්නට මේ සිතුවිලි අතිශය ප්‍රබලයි.

0: සාමය අපි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් සාමය උදෙසා අපිට බොහෝ තැන්වල යන්නට පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. හැබැයි අපිට ඒ චාරිකාව කරන්නට නොහැකියාවක් තියෙනවා නම් අපි මේ කරන්නේ අපේ ගුවන් තරංග මාලාව ඔස්සේ ඒ සාමචාරිකාව ඔබේ සිත් සතන් වලට ගෙනියන එක. ඒ නිසා මේ හිමිදිරි උදෑසනෙම අපි හැමෝම සාමය ගෙදරින් පටන් ගමු. තමන්ගේ හිත ඇතුලෙන් පටන් ගමු. හිත ඇතුලෙන් පටන් ගන්න සාමය ඔබ අවට ඉන්න, ඔබ ආසන්නයේ ඉන්න, ඔබේ සමීපතම ඉන්න එක බෙදා ගන්න. ඒ අය ඒක නිවසෙන් එළියට ගෙනියාවි. ඊට පස්සේ ආයතනයේට, ඔබ වැඩ කරන තැනට, ඔබේ ඇසුරු කරන අනික් අයට මේ විදිහට ව්‍යාප්ත වුණාම මුළු ගමම, මුළු ප්‍රදේශයේම, මුළු රටම සාමය කියන ඒ යහපත් සිතවිල්ලෙන් ඉතාමත් යහපත් ලෙස දවස ගත කරන්නට හැකියාව ලැබේවි. ඉතින් අපේ උදෑසන ප්‍රාර්ථනාව ඒකයි. 6:36 අපි සුපුරුදු විදිහට අද දවසේ ආරම්භය සනිටුහන් කළේ මේ විදිහට. දයාබ්‍රහිතවතුනි, මැයි මාසේ 6 වෙනිදා අද දවස බදාදා දවසක්. ඉතින් මේ බදාදා දවසේ ඉර උදාව සිද්ධ වෙලා තියෙන්නේ අද දවසේ 5:55. ඉර බැසීමට නියමිතව තිබෙනවා සවස 6:19. ඉතින් ඒ අතරතුර කාලය තමයි අපි ඔබත් එක්ක රැඳින්නේ. මේ ඉර උදාවත්, ඉර බැස යාමත් අතර කාලයේ රජරට ගුවන්විදුලිය ඔබත් එක්ක නිරන්තරයෙන් රැඳෙනවා. ඉතින් මේ එළඹුණු දවස අර අපි ආරම්භයේදී කිව්වා වගේ ඔබ හිතන්න, අද දවස ඇතුළත මම හිත පිරිසිදු කරගන්නට අවශ්‍යයි. ඒ හිත පිරිසිදු කර ගැනීමම අපි ඒකට කියනවා මේ ජීව විද්‍යාත්මක වචනය ජානකී මේ කැතාසිස් කියලා. කැතාසිස් කියන්නේ පවිත්‍රීකරණය, මේ ශරීරයේ තියෙන අපවිත්‍ර දේවල් ඉවත් කිරීම. අපිට පුළුවන් මේක මනසට යොදා ගන්න. මනසේ තියෙන අපවිත්‍ර දේවල් ඉවත් කරන්න දවසේ ආරම්භයේදීම හිතන්න. ඊයේ දවසේ නැත්තම් ඊට පෙර දවස්වල ඔබේ අතින් සිද්ධ වෙච්ච අතපසු වීම, වැරදීම්, කවුරු හරි එක තරහ මරහ වුණා නම් ඒවා පුංචි පුංචි දේවල් අකාමකා දාලා අද දවස අලුතෙන් ආරම්භ කරනකොට ඒ පහුගිය දිනවල වෙච්ච වැරදි නොවෙන්නටත්, ඔබ කිසියම් කරුණක් නිසා කවුරු හරි එක්ක අමනාප වුණා නම් ඒ අමනාපය දුරු කරගෙන ඒ අය සමග ඉතාම සාමයෙන් යුක්තව, සතුටින් යුක්තව දවස ආරම්භ කරන්නට ඕනේ කියන සිතිවිල්ල.
1: යහපත මානසික සිතුවිලි වල තියෙන වැදගත්කම පිළිබඳව ඔබට දැනෙනවා ඇති මං හිතන්නේ. නිවුණු සිතක තියෙන වටිනාම සම්පතය. ඉතින් උදේ 6:38 වෙලාව අප දැන් 107.3 91.1 ඔබ රජරට ගුවන්විදුලිය සමගින්

0: හා හා මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටගම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැන දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
4: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: රසජනනී
3: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය
3: රස ජනනී. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 08-812-388-651 රසජනනී.
3: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
4: මම ජාත්‍යන්තරයේ දින සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
5: ජාත්‍යන්තර දින
6: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සැලසෙන බව සනාථ කර ඇත.
5: ඔයාගේ දත් නංගුට් ලුකින්
6: දෙන් what about me?
7: ඔන්න පොඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
8: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
7: සෑම බදාදා දිනකම සවස 4:15ට
8: කැප්ටන් ලොක්කයි
7: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
9: දැනුම සොයන්න,
10: වැඩ වඩන්න,
11: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
7: FM 90.1, FM 107.3 රජරට සේවයෙන්.

0: උදෑසන 7යි. ආදරණීය උදෑසනේ රැඳෙන්නේ ඉතින් ආදරණීය උදෑසන පෙරවරු 9 දක්වා ඔබත් එක්කලා දවසේ තොරතුරු ආදී කතා බහ කරමින් ඉන්නේ. මේ ජනකී අපි දැන් අපි හැමෝම ගෙවල් වලනේ ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් ගයක් කියලා කියන්නේ ගඩොලෙන් බදාමෙන් ගොඩ නගලා වහලයක් මොකක් හරි උළු හරි ඇස්බස්ටෝස් හරි වහලයකින් සමන්විත ගොඩ නැගිල්ලක්. දැන් අපි ඕකට ගොඩ නැගිල්ලක් නිකම් මේ අජීවීව තියෙන ගොඩ නැගිල්ල නිවසක් බවට පත් වෙන්නේ නැත්තම් ගෘහයක් බවට පත් වෙන්නේ ඒ නිවස තුල ඉන්න නිවැසියන් හරහනේ නේද?
1: පැහැදිලිව. හරි ලස්සන කතාවක් නේද?
0: එන්නේ එහෙම නැතුව ඒක නිකම්ම නිකන් බිල්ඩින් එකක් නේ. බිල්ඩින් එකක් නිවසක් බවට පත් කරන්න ඒ නිවසේ ඉන්න උදවිය තමයි ඒක නිවසක් බවට පත් කරන්නේ. ඒක අපි භෞතිකව ගත්තාම ඒ වටේට මල් ටිකක් හිටවලා අලංකාර පරිසරයක් ගොඩනගලාගේ ඇතුළ වෙනකොට ප්‍රසන්න පරිසරයක් හදලා ඒ ඔක්කොම භෞතිකව ගොඩනැගුවත් ඊට පස්සේ ඒක ඇතුළේ තියෙන අධ්‍යාත්මය කියලා කියන්නේ අම්මා තාත්තා දරුවෝ නෑදෑයෝ හිතවත්තු ඒ ගනුදෙනුවනේ මේ නිවස ඇතුළේ කැරකෙන්නේ. එතකොට මේක මට මෙහෙම කියන්න හිතුනේ අපි ගේ ඉස්සරහා තියෙනවා ගුරැස්ස ගහ. මේ ගුරැස්ස ගහේ දැන් සති දැන් මාසෙකට විතර උඩදී මම දකිනවා පැණි කුරුල්ලෙක් ඇවිල්ලා අර එළියේ තියෙන වේලිච්ච තනකොළ කෑලි ගෙනල්ලා ටික ටික ටික ටික කූඩුවක් හදනවා. දැන් මේ කූඩු දෙන්නෙක් එකතුලා මේ මං හිතන්නේ පැණි කුරුළු ජෝඩුව කුරුල්ලයි කිරිල්ලයි. දැන් මේ කූඩුව දවස දෙක තුන යනකොට මේක බොහොම අපූරු ලස්සනට හැදෙනවා. ඊට පස්සේ මම මේක මගේ ජංගම දුරකථනේ පින්තූරයක් විදිහටත් සටහන් කරගත්තා. දැන් මේක හදන කාලේ ඊට පස්සේ මේක හද ඉන්නකොට මහ වැස්සකුත් වැටෙනවා. මේ වැස්ස තෙමි තෙමි මේක හදලා ඒ නිවසත් අපිට ළඟට ගිහින් බලන්න පුළුවන් දැනට හැදෙන්නේ. ඒක හරි අපූරු නිර්මාණයක්. ඒක දැන් අපි නම් ගයක් හදනකොට බාසුන් නැහැ කෙනෙකුට දීලා කොන්ත්‍රාත් දීලා එහෙම වැඩේ යන්නේ. දැන් මේ දෙන්න එකතු වෙලා මේ ගේ හදන්නේ. ඒ ගේ ඇතුලේ මේ ඒක ඇතුලේ අර වරාමල් තියෙන්නේ පුළුම් වගේ. ඒ පුළුම් වගේ වලින් එහෙම දාලා එහෙම හරි අපූර්වට හදලා. තත් සති කීපයක් ගියන් පස්සේ කිරිල්ලි ඇතුළට වෙලා ඉන්නවා. ඒ කියන්නේ බිත්තර දාලා මං හිතන්නේ බිත්තර රකින්න. ඒ කුරුල්ලා කිරිල්ලිට කෑම ගෙනල්ලා දෙනවා. දැන් ඊයේ බලනකොට පැටව් අර මේ කූඩුවේ මෙහෙම කට තියෙනවා. කටෙන් හොටවල් චූටි හොටවල් දෙකක් මොහොත් තුනක් එළියට ඇවිල්ලා තිනේ. ඒ හොටවල් ඇරිලා අම්මා දැන් ළඟට වෙලා කවනවා. හැබැයි තාත්තා වෙන කුරුල්ලා වෙන්න ඇති. එයා යනවා ඉක්මනින් ගෙනල්ලා දෙනවා යනවා. එනවා. මට හිතුනේම මේක අපේ නිවසකට ආදේශ කරන්න. නිවස ඇතුලේ අම්මා තාත්තා දරුවෝ එක්ක තියෙන බැඳීම්. ඒක හරිම අපූරු සිතිවිල්ලක්. මං ඒ සියලු දේ මගේ ජංගම දුරකථනයේ සටහන් කරගත්තා. මොකද ඒක මට සමහරවිට හිතට මොකක් හරි කරදරයක් ආවම මේක බැලුවාම නිකන් හිත නිවෙන ගතියක් එනවා.
1: සබදාහම નિરાයාසයෙන් දෙන පණිවිඩ. නැත්තම් අපිට මේ පේන දේවල් අපි ජීවිතේ කොච්චර දුරට අරගෙන යනවද කියලා හිතන්න මතකද? තැංග ලෝකයේ දියුණුම ජීවී කොට්ටාසය තමයි මිනිසා. ඉතින් සමහර වෙලාවට මෙච්චර බුද්ධියක් තියෙන අපිට මගහැරෙන දේවල් කවදාවත් සබහදාමට මගහැරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ කතාව හිතන්න. දැන් ඒකත් එක්ක අපේ චර්යාවන් වෙනස් වෙලා තියෙන හැටි. මෙයාලා මේ දවල් කාලේ මෙහෙම කවල පොවලා බොහොම මේ විනෝදයෙන් ඉඳලා අඳුර වැටිගෙන එනකොට එයාලා ඉන්න එයාලගේ කැදලිවලට වෙලා. අය රෑට හැරිලා මුකුත් වැඩ නැහැ. හැබැයි අපි මේ අඳුර වැටිලත් තවත් වැඩ. ඉතින් අපිට දෙන්න වෙහෙස නිවන්න මේ උදා වෙන රාත්‍රිය අපි දැන් අර සබදාහම අතික්‍රමණය කරනවා කියන්නේ ඒක වැරදි අතට හරවගෙන රෑ වුණාට කමක් නැහැ අපි නිදා ගන්න නැහැ කියලා අපි 12 එක වෙනකන් ඉන්නවා.
0: සබදාහමට
1: විරුද්ධව. ඔව්. ඉතින් එරෙහි වෙලා අපි ඒ යන ගමනේ නපුරු කෙලවරවල් වල අපි දැන් නැවතිලා ඉන්නේ. ඒක නිසා මේ සබදාහම දෙන මේ පාඩම් දිහා බලලා ගේ ඇතුළට අර උදේම කිව්ව සාමය ආදරය වපුරන්න පුළුවන් නම් චර්යාව රටාව හදන්න පුළුවන් නම් මං හිතන්නේ වගකීම මුලින්ම පැවරෙන්නේ අපේ වැඩිහිටියන්ට අම්මට තාත්තටනේ. ඒ විදිහට ඒ පස්සෙන් එන අය හැදිලා එනවා.
0: ඔව්. ඒ නිසා මේ මට හිතුනේ දැන් අර නිකං සිමෙන්තියෙන් ගලෙන් බදාමෙන් හදපු බිල්ඩින් එක නැත්තම් ගොඩ නැගිල්ල නිවසක් කරගන්න අපි හැමෝම හිතාගමු. 7:05 වෙලාව දැන්.

රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9 සිට 9:00

0: කුමාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-7-7-500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 91.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ lowturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ lowturuwarana YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: හත පහ වෙලා විනාඩි 15යි වෙලාව. ඉතින් අද මේ මාසේ 6 වෙනිදා දවස බදාදා දවස. ඉතින් ඔබ සුබ කටයුත්තක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා නම් අලුතෙන් මොකක් හරි වැඩපලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් සුබ ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් බොහෝ දෙනා මේ රාහු කාලයේ මගහැරලානේ ඒ ගමන් යන්න පුරුදු වෙලා ඉන්නේ. එතකොට අද දවසේ රාහු කාලයේ ඉදිලා තියෙන්නේ දහවල් කාලයට නම් දහවල් 12:07 සිට පස්වරු 1:40 දක්වා කාලය තමයි මේ දහවල් කාලයට නියමිත රාහු කාලය. රාත්‍රී කාලයේ මධ්‍යම රාත්‍රී 12:31 ඉඳලා පෙරවරු 2:04 වෙනකල් රාහු කාලයේ ඉදිලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවන් මගහැරලා අද දවසේ කටයුතු සම්පාදනය කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ දවසට අදාළව සුබ නැකත් පොදුවේ කිසියම් කටයුත්තක් කරනවා නම් සුබ නැකතක් දැන් අපි හිතමුකෝ මොකක් හරි අලුත් ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරනවා නම් එහෙම නැත්නම් ගොවිතැන් කටයුත්තකට ඔබ යෙදෙනවා නම් ඒ සඳහා සුබ හෝරාවන් කීපයක් තියෙනවා. උදෑසන 6:12 සිට 7:12 දක්වා දැන් නම් ඒ වෙලාව ඉවරයි ගත වෙලා. ඒ වගේම මේ මරුසිටින දිශාව වයඹ දිශාව හැටියට තමයි තියෙන්නේ. තවත් සුබ හෝරාවක් තියෙනවා උදෑසන 9:12 ඉඳලා 10:12 දක්වා උදෑසන පැයක කාලයක්. ඉතින් ඔබට පුළුවන් මේ මරුසිටින දිශාව මග ඇරලා මේ කටයුතු සම්පාදනය කරගන්න අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම්. මේ ලග්නේ මොකද්ද? ඒ හරි නෑ නේද අහන පුජ්ජලිකව. මේ දැන් මගේ තියෙන මම මගේ තියෙන ජානකී ලග්න දෙකක්.
3: ඔව්. ඒ කියන්නේ උපන් වෙලාවල් දෙකක් එහෙමද?
2: නෑ ඒක
3: හයිකම වෙලාවට යෙදුණු දෙකක්.
2: මේක දැන් සමහර තැන්වලදී අර
3: මෙහෙම වෙන්නත් පුළුවන්.
2: ඔව් කලාප බෙදෙනකොට තියෙනනේ වෙලාව එහා මෙහා වෙලා එන. ඉතින් ඒ නිසා මේ කොහොම හරි මේ ලග්න විශ්වාස කරන අපේ උදවිය ඉන්නවා නම් අපි ආදරණීය උදෑසනේ මේ ලග්නවල පලාපලක් දවසට නියමිත කෙටියෙන් කියමු. මේෂ ලග්නේ අද දවස කාර්ය බහුලයි. රැකියා ස්ථානයේ නව වගකීම් ලැබෙන්න ඉඩ තියෙනවා. කෙටි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. පවුලේ අයත් එක්ක සුහදතාවයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම වෘෂභ ලග්නයේට මූල්‍ය ලාභ ලැබෙන්න පුළුවන් දවසක්. කාලයක් තිස්සේ කරගෙන ආපු වැඩ කටයුතු සාර්ථකව අවසන් කරන්න අවස්ථාව ලැබෙනවා. කෑම බීම පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මිතුන ලග්නයේ හිතේ සතුට පවතින දවසක්. කලාව සහ සංනිවේදනාංශවල නිරත වන අයට බොහොම සුබයි. අලුත් මිතුරන් හඳුන ගන්නටත් අවස්ථාව ලැබෙනවා කියලා කියනවා. කටක ලග්නයේට වියදම් පාලනය කරගන්න ඕන දවසක්. දවසේ මුල් භාගයේ යම් කැපවීමක් කරන්න සිද්ධ වෙයි. හවස් කාලය වෙනකොට සහනදායී තත්ත්වයක් උදා වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම සිංහ ලග්නයේ අධ්‍යාපන සහ වෘත්තීය කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. හදිසි වාසි ඒ වගේම තෑගි භෝග ලබන්නට ඉඩ තියෙනවා. සමාජයේ ගෞරවයටත් පාත්‍ර වෙනවා කියලා කියනවා. කන්‍යා ලග්නයේ අද දවස වෙළඳාම් සහ ව්‍යාපාර කටයුතු වල නිරතයට බොහොම යහපත් ප්‍රතිඵල තියෙනවා කියනවා. ගෘහ ජීවිතයේ යම් යම් වෙනස්කම් සිදු කරන්න පෙළඹෙනවා කියලත් කියනවා. තුලා ලග්නයේ දුරබැහැර සංචාරවලට අවස්ථාව උදා වෙනවලු. ඒ වගේම ආගමික හෝ පුණ්‍ය කටයුතු සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ වගේම වෘචික ලග්නයේ හිමි අයගේ අද දවසේ කටයුතු කිරීමේදී ඉවසීම අවශ්‍ය වෙනවා කියලා කියනවා. ඉවසීම ඉතින් වෘචික ලග්නයේ විතරක් නෙමෙයි අපි හැමෝටම අවශ්‍යයි. විශේෂයි වෘචික ලග්නයේ අයට ඉවසීම කඩ වුණොත් සමහර වෙලාවට කෙලවර වෙන්නේ කිසියම් අර්බුදයකින් වෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. සෞඛ්‍ය පිළිබඳව යම් ගැටලු මතුවෙන්න පුළුවන් නිසා විවේකයේ වැදගත් වෙනවා. රහස්‍ය කටයුතු වලදී පරිස්සම් වෙන්න කියලා කියනවා. ධනු ලග්නයට අදාළව සමීප සම්බන්ධතා ශක්තිමත් වෙනවා. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලබන්නට හැකියාව ලැබෙනවා. අවිවාහක අයට මංගල යෝජනා පිළිබඳ සුබ ආරංචි ලැබෙන්නටත් ඉඩ තියෙනවා. මකර ලග්නයේ හිමි අපේ හිතවතුන්ට අද දවස ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලැබෙනවා. සතුරු කරදර මර්ධනය වෙනවා. ඒ වගේම අදිෂ්ඨානෙන් යුතුව වැඩ නිම කරගන්නට හැකියාව ලැබෙනවා. කුම්භ ලග්නයේ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වැය කරන්න සිද්ධ වෙනවා. නිර්මාණශීලී අදහස් මතුවෙනවා. ආයෝජන කටයුතු වලදී බුද්ධිමත් තීරණ ගන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් මීන ලග්නය නිවසට අවශ්‍ය අලුත් බඩු බාහිරාදිය මිලදී ගන්නට හරි එහෙම නැත්නම් ගෘහයේ අලංකාර කටයුතු කරන්න සුබ දවසක්. පවුලේ සමගිය වර්ධනය වෙන සිදුවීම් යෙදෙනවා කියලා කියනවා.
3: ඉතින් තම තමන් ගැන හිතලා ටිකක් අවධානම වැඩි නම් පරිස්සම් වෙන්න, යහපත වැඩි නම් මේ මොනවද කියන කාරණා ටිකක් හඳුනාගෙන කරන්න. ඉතින් දවස සුබ වේවි. 7:20 වෙලාව දැන් 107.3 90.1 රජරට ගුවන් විදුලියක් ඔබ රැඳෙන්නේ.

සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 91.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ අසන නිර්මල සුවතෙන ලෞතුරු අරණ. lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා

0: කුමාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30 වෙනිදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
2: ලබෙන්දි සිත්‍යා කරන අපේ රේඩියෝ එක
1: මේපේ අලුත් ගීතය
3: සසරේ පුරුදු ලෙස හමු වූ ප්‍රේමවන්තයා පිළිබඳව ප්‍රේමණීය හදවතක මතුවන සෙනෙහසේ හැඟීම ගීපද පේළි අතරේ මුසුවී සත්සර රටා හා එක් වී සුගායනයක් ලෙස මුදාහල මොහොතක් ගීපද සංකල්පනාව නිරංජලා ඒකනායක සංගීත නිර්මාණය දර්ශන වික්‍රමතුංග ගායනය විශාරද සන්දේරා ඉඳවරී

0: අද අපේ අලුත් ගීතය ගීපද සංකල්පනාව නිරංජලා ඒකනායක, සංගීත නිර්මාණය දර්ශන වික්‍රමතුංග, ගායනය විශාරද සන්ධීරා ඉඳුරේ.
1: මේ පෙයි අලුත් ගීතය. ඔබත් ඔබේ ගීතය පැහි අලුත් ගීතය වශයෙන් ප්‍රචාරය කරවා ගැනීමට කතා කරන්න 0125 22 27 ට නිර්මාණශීලී ඔබ වෙනුවෙන්.

0: හතරිස් පස් වසරක අභිමානය.
1: හත පහ වෙලා විනාඩි 36යි වෙලාව. ආදරණීය උදෑසනේ රැඳෙන්නේ. ඉතින් ආදරණීය උදෑසනේදී අපි සමහර දවස්වලට ඔබට පුංචි අභියෝගයක් ඉදිරිපත් කරනවා භාෂාව සම්බන්ධව. මේ භාෂාව කියන්නේ ඉතින් අපේ සිංහල භාෂාව හරි අපූරු සුන්දර, මේ වෙනත් භාෂාවල නැති හරි අපූරු විශේෂතා තියෙන භාෂාවක්නේ. ඒ දැන් අර අපි හුඟක් වෙලාවට අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ තියෙන අකුරු 26යි. නමුත් අපේ භාෂාවේ අකුරු 60ක් භාවිත සිංහලයේ තියෙනවා. ඒකෙන් ඉළු ඉළු වගේ අකුරු භාවිතා නොවුනත් අනික් හැම අකුරක්ම යම් යම් වචනවලදී භාවිතා වෙනවා. ඒකේ තියෙන වාග්විද්‍යාත්මක බව තමයි මේ භාෂාවේ තියෙන සමහර වචන උත්පත්ති ස්ථාන අනුව වෙන් කරලා තියෙනවා. දන්තජ, ඕෂ්ඨජ ආදී වශයෙන්. දැන් ඉංග්‍රීසි භාෂාවේ ඕක නැහැ නේද? නයනු අපේ දෙකක් තියෙනවා. එන්න ශබ්දයට ඉංග්‍රීසි භාෂාවේ එන්න අකුරයි ඒ අකුරයි.
2: ඔව්.
1: මුර්ධජ එන්න අකුර කියලා එකක් නැහැ නේ.
2: දැන් කෙනෙකුට ඉගෙන ගන්න කිව්වහම බැරිම භාෂාව ඉංග්‍රීසි කියනවා. නමුත් බැරිම භාෂාව තමයි ඉගෙනගෙන තියෙන්නේ.
1: ඉගෙනගෙන තියෙන්නේ.
2: ඒක තමයි.
1: ඒ නිසා මේ භාෂාවේ තියෙන ඒ කියන්නේ භාෂාවේ වාග්විද්‍යාත්මක පැත්ත වගේම භාවිතා කරනකොට එන සුන්දර බව, ඒකේ තියෙන ප්‍රායෝගිකව ඇති වෙන යම් යම් දේවල්, රසවත් දේවල් අපි නිරන්තරයෙන් ඇසුරු කරනවා. අපි කාන්සිය මහන්සිය මගාරව ගන්න සමහර වෙලාවට අපේ භාෂාවේ යම් යම් දේවල් භාවිතා කරනවා. යුගල පද, සමාන පද, ඒ වගේ දේවල්. අපි මේ සූදානම් වෙන්නේ අද දවසෙත් ඔබට ඒ වගේ භාෂාමය අභියෝගයක් දෙන්න.
2: අමාරුවේ දාන්න.
1: අමාරුවේ දාන්න. ඔව්, තේරවිල්ලක්. මේ තේරවිලිත් අපේ තියෙනවනේ. සාමාන්‍ය තේරවිලි තියෙනවා, තුන් තේරවිලි තියෙනවා, කවියේ තේරවිලි තියෙනවා. අපි අදත් දෙන්න හදන්නේ තුන් තේරවිල්ලක්. බලන්න මේ තේරවිල්ල තෝරන්න පුළුවන් නම් ඔබට පුළුවන් සජීවීව 02552220930 කතා කරලා උත්තරේ කියන්න. ඒ වගේම ඔබට කැම් පුළුවන් WhatsApp මගින් මේකට උත්තරේ එවන්න 07194330540. 07194330540. තේරවිල්ල කියමුනේ.
2: කියන්නක බලන්න.
1: කෙලවර හප හප.
2: කෙලවර හප හපා.
1: ඔව්, කෙලවර නම් අහවල් දෙ,
2: හප හපා නම් අහවල් දෙ
1: කියලා ඒක
2: අවසාන පිළිතුර.
1: පිළිතුර අපිට කියන්න. ඉතින් තුන් තේරවිලි තෝරන විදිහ දන්නවනේ. ඔව්, කෙලවර හප හපා තමයි ඔන්න අපේ අද තුන් තේරවිල්ල. බලමු 9 වෙනකල් අපි උත්තර බාර ගන්නවා. 9ට පුංචි වෙලාවක් තියෙදි, විනාඩි කීපයක් තියෙදි උත්තර දීපු අයගේ නම් ටිකයි, උත්තර ටිකයි කියනවා.
2: ඔක්කොම කියනවා. හිතන්න මේ හරි පුදුම දෙයක් කියලා හිතෙයි. කෙලවර හප හප. 7:39. ඒ අතරේ තවත් කතාවකට මුල පුරන්නට ඕන. මේ මොකද මේ අපි දවසකට විනාඩි 10ක් නිශ්ශබ්දව හිටියෝ අපේ මොළේට මොකද වෙන්නේ කියලා දන්නවද කියලා මට හිතුණු ප්‍රශ්නයක් අහන්න. ඉතින් බොහොම වටින තොරතුරු ටිකක්
1: දවසකට
2: විනාඩි 10ක්. දැන් මෙහෙම කියනවා, පොඩි කොටස කොටස අපි කතා කරමු එක දිගට කියන්නේ නැතුව. අද උදේ අවදි වුණේ කොහොමද? සමහර වෙලාවට කන් අඩි පුපුරන තරම් සද්දෙට වදින එළාම් එකේ ශබ්දයෙන් වෙන්න පුළුවන්නේ. තවත් එහෙමත් නැත්නම් පාර යන වාහනයක හෝන් සද්දකින්. එහෙමත් නැත්නම් ගෙදර අයගේ සද්දෙට වෙන්න පුළුවන්. ඇඳින් නැගිටපු වෙලාව ඉඳලම අපි ඇතුල් වෙන්නේ මහා ගෝසාකාරී ලෝකයටනේ. ටීවී එකේ ප්‍රවෘත්ති, ෆෝන් එකට නොකඩවා එන කෝල්, ඔෆිස් එකේ වැඩ කරන අතරතුර හෙන කතා බහ, පාරේ ට්‍රැෆික් එකේ සද්දේ, මේ හැම දෙම එක දවස අවසන් වෙලා ඇඳට යනකම්ම අපේ කන් දෙකට ඉතින් නිවනක් නැහනේ නේද? අපේ මොළේට ඊටත් වඩා විවේකයක් නැහැ. ඉතින් මේ කලබලකාරී ජීවන රටාව ඇතුලේ ඔබ කවදා හරි එකම දවසක් අඩුම තරමේ විනාඩි 10ක්වත් කිසිම දෙයක් නොකර, කිසිම දෙයක් ගැන නොහිතා, ෆෝන් එකත් පැත්තකට වීසි කරලා සම්පූර්ණ නිශ්ශබ්දතාවයක් ඇතුලේ තනි වෙලා තියෙනවද කියලා ටිකක් හිතන්න. දැන් බොහෝ දෙනෙක් මට දෙන උත්තරය තමයි මේකට නෑ කියන එක. ඉතින් ඒක මම දන්නවා. මොකද අද කාලේ නිශ්ශබ්දතාවය කියන්නේ අපි බොහෝම අපි හැමෝම නොකරන දෙයක්. අපි ඒකට බයයි. මොකද තනියම කාමරයකට වෙලා විනාඩි දෙකක් හිටියොත් අපි ඉක්මනට ෆෝන් එක අතට ගන්නේ ඒ නිශ්ශබ්දතාවය අපිට දරා ගන්න බැරි නිසා. හැබැයි ඔබ දන්නවාද, අපි මේ මග හරින නිශ්ශබ්දතාවය කියන්නේ අපේ මොළයට ලබන්න පුළුවන් ලොකුම වටිනාම ඖෂධයක් කියලා. ඒ නිසා ටිකක් අපි ගැඹුරින් ඒ ගැන හිතමු. වැඩිය නෙමෙයි, දවසකට විනාඩි 10ක් නියම විදිහට නිශ්ශබ්ද වීටියොත් ඔබේ මොළේ ඇතුළෙ සිද්ධ වෙන විශ්මිත ක්‍රියාවලිය මොකක්ද කියලා අපි කියනවා. 7:41 දුරකථනෙත් ඉන්නවද කෙනෙක්? යන්න ගියා. උත්තරේ දුන්නද?
1: ඔව් උත්තරේ දුන්නා. මේ අපි බලමු දියසෙන්පුර ඉන්ද්‍රාණි මහත්මිය කතා කරලා පළවෙනියටම උත්තරේ දුන්නා. අපි ආරාධනා කරනවා 9 වෙනිතුර රැඳිලා ඉන්න තවත් අයට අවස්ථාව දෙමු උත්තරේ.
2: තව එක පාරක් කියමුද?
1: මේ කෙලවර හපහප.
2: කෙලවර හපහප. 7:42 ටිකක් නිශ්ශබ්දව හිටියහම මොකද වෙන්නේ කියලාත් කියනවා. ඒක ගැනත් අලුවේ තියාගෙන අපි යනවා ගීතයක් අහන්න.

0: අපේ භාෂාව සඳහා දීපු අභියෝගයට උත්තර එනවා. අපේ හින්දුර කතනේට බොහොම කාර්ය බහුල වෙලා තියෙන්නේ. WhatsApp මගිනුත් ඒ වගේම පණිවිඩ කීපයක් ඇවිල්ලා තියෙනවා. බ්‍රිජට් මහත්මිය කතා කරලා උත්තරයක් දෙන්න උත්සාහ කළා. ඒ උත්තරේ හරියට පැහැදිලි වුණේ නැහැ. මම කිව්වා නැවතවතාවක් උත්සාහ කරලා බලන්න කියලා. ඉන්ද්‍රාණි මහත්මිය දේශෙන්පුර ඉඳලා උත්තරයක් දුන්නා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා මේ තුන් තේරවිල්ල තෝරන්න කෙලවර හපහප.
1: එහෙම කියලා hina වෙන්නේ ඇයි ඔය? විවිධ පිළිතුරු ලැබෙන නිසා නේ. එහෙම තමයි. අපි උත්සාහ කරමු. දැන් සිංහල භාෂාවේ සමහර වචන අපි හිතන්නේවත් නැති තැනකට තමයි කෙලවර නවතින්නේ. විශේෂයෙන් මේ තුන් තේරවිලි වල නේද? මතක ඇති ඉස්සර අපිට අපේ සීයලා ආච්චිලා අපිට කියලා දුන්න මේ වගේ ඒවා. ඉතින් අපි හරි ආසයි ඔක්කොම දන්නවා වගේ ගිහින් කෙනෙක් එක්ක මේවා අහන්න කතා කරන්න නේද? එහෙම තමයි.
0: ඒ දැන් ජානකී ඔය තුන් තේරවිල්ල දැන් අපි විනෝදෙට මේ ඔයක භාවිතා කළාට මේක ඇතුලේ තියෙන මේ භාෂාමය වැදගත්කම තමයි දැන් අපි එක වචනයකට තව සමාන වචනයක් වෙන
1: හොයන්නේ. ඔව්.
0: දැන් ඒ සමාන වචනෙන්නේ අර
1: උත්තරේ
0: ගලපගන්නේ. ඒ නිසා අපිට මේ සමාන පද පිළිබඳ අපිට ඔන්න ගුරු
1: විශාල දැනුමක්
0: ලබා දෙන්න පුළුවන් හොඳ උපක්‍රමයක් තමයි මේ තුන් තේරෙන්නේ.
1: ඉතින් දැන් ඉස්සර ඔය විදිහට රසවත් විදිහට තමයි බස අපි ඉගෙන ගත්තේ ගොඩක් කාලවලට. දැන් මං හිතන්නේ දැන් අර විශේෂයෙන් මේ තාක්ෂණයත් එක්ක භාවිත වෙන දේවල් එක්ක මේ දැනුම අපෙන් ගිලිහිලා ගිලිහිලා යනවා. ඒක නිසා තමයි සමහර වෙලාවට නිර්මාණ බිහි වෙනකොටත් අපිට හිතෙනවා මේකට වෙන වචනයක් තිබුණ නැද්ද? අනේ මේ වචන ටිකට තව ලස්සන වචනයක් එකතු වුණා නම් හොඳ නැද්ද වගේ හිතෙනවා. එහෙම හිතෙන්නේ අපේ භාෂාව ඇතුලේ දැන් ලියවුණු නිර්මාණවල සුන්දර වචන තිබුණ නිසා වර්තමානයේදී සමහර වෙලාවට අපිට හිතෙනවා ඒ විදිහට ව්‍යංගාර්ථයෙන් නිර්මාණශීලී බව වැඩි වුණා නම් හොඳයි කියලා.
0: ඔව්.
1: විශේෂයෙන් සමහර ගීත වගේ දේවල් වලට. ඉතින් එහෙම හිතමු. දැන් මොලේ ගැන කිව්වා විනාඩි 10ක් නිශ්ශබ්ද හිටියහම මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විශ්වකර්ම ක්‍රියාවලිය ගැන ටිකක් මෙහෙම කතාවක් කියනවා. මතකද ඉස්සර අපි අහලා තියෙනවා මොලේ ශෛලිය මැරුණහම ආයේ හැදෙන්නේ නැහැ කියලා. හැබැයි නවීන විද්‍යාව මේ කතාව සම්පූර්ණයෙන් බොරුවක් බව ඔප්පු කරලා තියෙනවා. 2013 අවුරුද්දේ විද්‍යාඥයන් පිරිසක් මීයන් යොදාගෙන කරපු පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා දිනපතා නිශ්ශබ්දතාවයට නිරාවරණය වීම නිසා මොළයේ හිපොකැම්ප්ස් කියන ප්‍රදේශයේ අලුත්ම ශෛල වර්ධනය වෙන්න පටන් ගන්නවා කියලා. මේ හිපොකැම්ප්ස් කියන්නේ අපේ මතකය, ඉගෙනීම, හැඟීම් පාලනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය. ඔබ දවසකට විනාඩි 10ක් කිසිම ශබ්දයක් නැති තැනක ඔබේම හුස්ම ගැනීමේ රිද්මයට සවන් දෙමින් ඉන්නවා නම් ඔබේ මොළය ඇතුලේ අලුත් ශෛල ඉපදෙන ක්‍රියාවලියට එක විශාල උත්තේජනයක් සපයනවා කියලා කියනවා. මේක හරියට පරණ වෙලා කැඩිලා ගිය මැෂින් එකකට අලුත් කෑලි දාලා ආයේ හදනවා වගේ වැඩක් කියලා කියනවා. ඒ වගේම ආතතිය සහ මේ කෝර්ටිසෝල් මට්ටම බිඳුවටම බස් බහිනවා කියලා කියන අපි කියනවා. ඒකේ මේ ගෝසාකාරී පරිසරයක ඉන්නකොට අපේ මොළයේ තියෙන මේ ඇමිග්ඩලා කියන කොටසට නිතරම සංඥා යනවලු. මොකද දැන් මොකක් හරි අනතුරක් තියෙනවා කියලා මේ නිසා මොළයේ විසින් ශරීරයට නියෝග කරනවා. ඉතින් මේ ඒ කියන මේ තත්ත්ව මේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනයිට් කියන මේ ආතති හෝමෝන මුදාහරින්න කියලා අර වගේ තත්ත්වයක් ඇති වෙනකොට. මේ නිසා තමයි අපි නිතරම තරහෙන්, කලබලයෙන්, ආතතියෙන් වෙලාවකට ජීවත් වෙන්නේ. ඉතින් හැබැයි මේ විනාඩි 10ක ගැඹුරු නිශ්ශබ්දතාවයට ගිය ගමන් මොළයට තේරෙනවලු දැන් පරිසරය ආරක්ෂිතයි. ඊළඟට කලබල වෙන්න දෙයක් නැහැ කියලා. ඒ එක්කම අර කියපු විස සහිත හෝමෝන ශරීරයට නිකුත් වීම නතර වෙලා මුළු ඇඟම රිලැක්ස් වෙන්න පටන් ගන්නවා කියනවා. සැහැල්ලු වෙන්න. එතකොට රුධිර පීඩනය අඩු වෙනවා, හෘද ස්පන්දන වේගය සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. හරියට මහා කුණාටුවකට පස්සේ අර මුහුද නිශ්චල වෙනවා වගේ තත්ත්වයක් ගැන හිතන්නකෝ. දැන් මේක ජීවයක්නේ, මේක ඇතුලේ තියෙන මේ මැෂින් පද්ධතියක්. එතකොට අපි හිතන පදන ක්‍රියා කරන විදිහට තමයි මේකේ ඇතුලේ දේවල් වැඩ කරන්නේ. ඒකයි මේ කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හොඳම දේ වෙන්නේ යටිහිත අවදි වීම. ඒකෙදි කියනවා අත්දැකලා තියනවද කියලා කියනවා ගොඩක් වෙලාවට අපිට හොඳම අදහස් ප්‍රශ්නවලට හොඳම විසඳුම් මොළුවට එන්නේ නාන කාමරේ ඉන්නකොට කියලා. ඉතින් මොකද එහෙම නැත්තම් නිදාගන්න කලින් ඇඳේ දිගා වෙලා ඉන්නකොට කියලා. එහෙම වෙන්නේ ඇයි? අපි කිසිම දෙයකට අවධානය යොමු නොකර නිදහසේ ඉන්නකොට මොළය කියන මේ තියෙන මේ පද්ධති නැත්නම් DMN කියන ජාලය සක්‍රිය වෙනවා. මේක තමයි අපේ යටිහිත. දවස පුරාම අපිට ලැබෙන තොරතුරු, අත්දැකීම්, මතකයන් එකින් එක ගලපලා ඒකෙන් තේරුමක් හදන්නේ මේ DMN කියන සක්‍රිය ක්‍රියාවලිය සිද්ධ වුණාම. ඔබ විනාඩි 10ක් නිශ්ශබ්දව ඉන්නකොට මොළයට පුළුවන් වෙනවා දවසේ වෙච්ච දේවල් ආපහු ප්‍රොසෙස් කරන්න. ඒ නිසා තමයි ඊළඟ දවසේ උදේට ඔබට වඩාත් නැවුම් විදිහට පැහැදිලි මනසකින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ තමා අන්තිමටම තමා ගැන තමන්ට අවබෝධ වෙන්න පටන් ගන්න. අපි ඒ ගැන පස්සේ කතා කරමු. මං හිතන්නේ මේ අතරේ දුරකතන නැමතුම් ගලාගෙන ඉනවා.
0: ඔව් දැන් සුජීව මහත්තයා අපිත් එක්කලා නිතර කතා බහ කරන අපේ හිතවතා මාතර ඉඳලා යන්නේන ගමන් අපි වහන අපේ මේ ආදරණීය අසන්නෙක්නේ සුජීව මහත්තයා උත්තරයක් කිව්වා. මේ උත්තරේ අපි නිවැරදිම උත්තරේ නොකිය තව අපේ අයට අවස්ථාව දෙමු. මේ උත්තර කීපයක්ම ලැබෙමින් තියෙනවා සහ ලැබෙනවා ජානකී. මේ අමුතු උත්තර එන ඇවිල්ලා තියෙනවා.
1: ඒ කියන්නේ දැන් ඔක්කොම දුරකථන වලට මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්නකොට කොහොමද දැනුනේ දැන් මේක පහසුද අපහසු වැඩක්ද නැත්නම් පහසු කරන්න වෙයිද?
0: දෙපැත්තම තියෙනවා. දෙපැත්තම තියෙනවා. ඒ නිසා පහසු කරන එක අපි තව ටිකක් කල් තියමු. නේද? අපි තව ටිකක් කල් තියමු. මේ ඔන්න හිතවතුනි කෙලවර හපහපා තමයි අපි අද දීපු තුන් තේරවිල්ල 0.7212920930 දුරකථනයට ඔබට පුළුවන් උත්තරේ සජීවීව කතා කරලා කියන්න. ඒ වගේම 0.7194530540 දුරකථනයට ඔබට පුළුවන් WhatsApp කරන්න මේ නිවැරදි පිළිතුර. 7:52 වෙලාව දැන්.

0: රජ රටයි
1: FM 91.1 අනුරාධපුරේට FM 107.3 SLBC හා රේඩියෝ ගාඩන් ඇප් මගින් මුළු ලොවටම රජරට සේවය.
2: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයි පුවත්
3: පළමු පැයි පුවත් ප්‍රකාශය සමගින් මම සනත් චන්ද්‍රසේකර. ලෝ මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 2026 වර්ෂයේදී ස්ථාන පහක් ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව 2025 වර්ෂයේදී 139 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙවර 134 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත. 2026 ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයට අනුව මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 40.77ක් හිමිව ඇති අතර පසුගිය වර්ෂයේදී එම ලකුණු සංඛ්‍යාව 39.93ක් ලෙස පැවතිනි. මෙම දර්ශකයේ පළමු ස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව ඇත. එහි දෙවන ස්ථානය නෙදර්ලන්තයටත් තෙවන ස්ථානය ස්ටෝනියාවටත් හිමිව තිබේ. මාධ්‍ය නිදහස අඩුම රටවල් ලෙස එරිත්‍රියාව, උතුරු කොරියාව, චීනය සහ ඉරානය එම දර්ශකය මගින් පෙන්වා දී තිබේ. අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අදින් පසුව දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. පැයපුවත් අවසන් මීළඟ පැයපුවත් ප්‍රකාශය පෙරවරු 9ට බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයි පුවත් RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ඔන්න පොඩ්ඩනේ, රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
5: සමනල උයනේ අලුත් විශේෂාංගය.
4: සෑම බදාදා දිනකම සවස 4:15ට
5: කැප්ටන් ලොක්කයි
4: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
6: දැනුම සොයන්න,
7: නුවණ වඩන්න,
8: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
4: FM 91.1 FM 107.3 රජලට සේවයෙන්.
9: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත් පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
10: ජාත්‍යන්තරයේ දිනු
9: අවුරුදු 600ක් පෙරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
10: ඔයාගේ දත් නංගුවට ලුකින්.
9: Then what about me?
1: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-577-500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 91.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරු අරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු අරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: රස ජනනී
3: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
3: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 08812388651.
3: රසජනනී අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: අටපහ වෙලා විනාඩි 12යි.
1: එහෙම තමයි. එහෙම වෙනවා නේ. ඉතින් මේ අපි ඇත්තටම කතා කර කර හිටියේ දැන් අපිට බොහෝ දුරකතන ඇබතුම් ඒ වගේම කෙටි පණිවිඩ මේ හැමදේම වෙනවා ඒ අතරේ. ඉතින් විවිධ පිළිතුරු නේද? අලුත් අර්ථකතන එහෙම හම්බ වෙනවා. මේ
0: සමහර වෙනවා අනේ හිතා ගන්න බෑ කියලා. දැන් අපිට චනෝද්යවල තියෙන උත්තරයක් ඒ වගේම ගයිනි තමයි කියලා තින්නේ අනේ තාම හිතා ගන්න බෑ ඒකට උත්තරේ කියලා. එහෙම තමයි නේද? ඉතින් අපි දැන් අර මොලේ ගැන අපි කතා කරානේ
1: කරමින් යනවනේ නේ
0: කතාව.
1: ඔන්න ඒ අතරේ මේකත් ඒ ටිකක් ඒ විදිහට දාලා හිතලා බලන්න එක එක විදිහට.
0: ඔව් මේ මොලේ වේසන චූටි වැඩක් නෙමෙයි නේ. කෙලවර හපහපා. ඔන්න අපහු මතක් කරා කෙලවර හපහපා 0.7194530540 WhatsApp මගින් මෙවන්න පුළුවන්. ඒ වගේම 0.25522230 කතා කරලා උත්තරේ කියන්නත් පුළුවන්.
1: ඔව්. දැන් විනාඩි 10ක් නිශ්ශබ්දව ඉන්න කියලා කිව්වේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් නිශ්ශබ්ද කිව්වහම ඔක්කොම පැත්තකින් දාලා නිදා ගන්නද කියලා. එහෙම නෙමෙයි. ඔබ අවදියෙන් ඔබ හුස්ම ඉහළ පහළ යන කාරණය ගැන හිතන්න කියලා කියනවා. දැන් ඔන්න අපි කතාව නැවැත්තුවේ දැන් ඇගේ මානසික පීඩනය අඩු වෙලා, මනස සැහැල්ලු වෙලා, හෘද ස්පන්දන වේගය සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා, අර උදාහරණයක් විදිහට කිව්වා මහකුණාටුවකට පස්සේ නිසල වුණු නිශ්චල මුහුද වගේ කියලා. දැන් එහෙම තැනක ඉන්න කියලා හිතලා අපි බලමු ඊළඟට කියන ඔබේ යටිසිත අවදිවීම ගැන. දැන් දැකලා තියෙනවද ගොඩක් වෙලාවට අපිට හොඳම අදහස් ප්‍රශ්නවලට හොඳම විසඳුම් මෙන්නේ අපි කියවනේ දැන් අර නාන කාමරේ එහෙම නැත්නම් අපි නිදා ගන්න යන ඇඳ උඩ කියලා. ඉතින් ඒ තමයි දැන් ඊළඟට ඊට පස්සේ දැන් මේ නැවුම් විදියට පැහැදිලි මනසකින් ඊට පස්සේ අපිට වැඩ කරන්න පුළුවන් වෙනවා. එහෙම වෙන්න පටන් ගන්නවා කියනවා. ඒ වගේම ඔබ ඔබව අවබෝධ කරගන්න තත්ත්වයට පත් වෙනවා කියන කාරණය පැහැදිලි කළොත් එහෙම අපි නිතරම ජීවත් වෙන්නේ බාහිර ලෝකයක් එක්කනේ. අනුන්ගේ ප්‍රශ්න, අනුන්ගේ කතා, ඒ වගේම සෝෂල් මීඩියා, ඒ වගේ දේවල් එක්ක මම කියන කෙනාව වර්තමානයේ වෙන විට සම්පූර්ණයෙන් මමතක වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ නිශ්ශබ්දතාවය කියන්නේ ඔබට ඔබව මුණ ගැහෙන කැඩපතක්. පළමු විනාඩි කිහිපයකදී ඔබ ඔළුවට දහසක් සිතුවිලි එයි. ඉතින් අර බිල ගෙවන්න බැරි වුණානේ, හෙට මොකද කරන්නේ, ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒ අතරේ ඒ සිතුවිලි වලට එන්න දීලා ඒව දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්නකොට ටික වෙලාවකින් ඒ සිතුවිලි සංසුන් වෙනවා කියනවා. ඊට පස්සේ ඔබට ඇහෙන්න ගන්නවා ඔබේම හදවතේ සද්දේ, ඔබේම ඇත්තම හැඟීම්. සමහර විට ඔබ කාලයක් තිස්සේ යටපත් කරගෙන හිටපු වේදනාවල්, සතුටක්, එහෙම නැත්තම් බලාපොරොත්තුවක් වගේ දේවල් මේ නිශ්ශබ්දතාවය අස්සේ ඔබට හම්බ වෙන්න පුළුවන් කියනවා. අවධානය සහ මතක ශක්තිය දියුණු වීම අද කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි. ඒක එකම දෙයකට විනාඩි 5කට වඩා අවධානය දෙන්න බැරිකම. TikTok ඒ වගේම ෂෝටිස් වගේ දේවල් නිසා අපේ මොළය නිතරම අලුත් උත්තේජන හොයන්න පුරුදු වෙලා කියලා කියනවා. මේක මද්‍රව්‍යයකට ඇබ්බැහි වුණා හා සමාන තත්ත්වයක් කියලා කියනවා. විනාශකාරී පුරුද්ද කඩන්න තියෙන හොඳම ආයුධය තමයි දෛනිකව විනාඩි 10ක් නිශ්ශබ්දව සිටීම. මේ පුහුණු මගින් මොළයේ ප්‍රිෆින්ට කොටෙක්ස් කියන කොටස වර්ධනය වෙනවා. මේ කොටස තමයි අපේ අවධානය තීරණ ගැනීම, ගැටලු විසඳීමේ හැකියාව පාලනය වෙන, දිනපතාම අපිට අතිශයින් වැදගත් වෙන කාරණා සිද්ධ වෙන තැන. ඉතින් මේ විදිහට නිශ්ශබ්දතාවයේ රැඳෙන කෙනෙකුට ඕනෑම සංකීර්ණ වැඩකදී තා පහසුවෙන් 100% අවධානයක් ලබා ගන්න පුළුවන් කියනවා. දැන් ඔබට හිතෙනවා ඇති මේක කොච්චර හොඳ දෙයක්ද කියලා. කොහොමද මම මේක මගේ ජීවිතයට එකතු කරගන්නේ කියලාත් හිතන්න පුළුවන්. හැබැයි සරල දේ තමයි දිගටම කරගෙන යන්න අමාරුම දේ. මේ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් ප්‍රායෝගික පියවර කිහිපයකුත් තියෙනවා. දැන් මේක අපි කියන්නේ මේ සරල කතාවක්. මොකද හිතෙන්නේ මේ කතාව ගැන?
0: මට හිතෙන්නේ දැන් අර ගෙදර තියෙන මුණ බලන කණ්ණාඩියේ දූවිලි බැඳිලා තිබුණාම මුණ හොඳ හරියට පේන්නේ නැහනේ.
1: පියදාන්න
0: හොදන්න. දැන් මේ වැඩේ හරියට අර කණ්ණාඩියේ බැඳිලා තියෙන දූවිලි ටික හොඳට තෙත කඩදාසියකින් පියදාලා කණ්ණාඩිය පිරිසිදු කරගත්තා වගේ වැඩක්. එතකොට අපිට අපිව පේනවා, පේන්න පටන් ගන්නවා හොඳට. දැන් මේ වැඩෙන් කෙරෙන්නේ මට හිතුනේ ජානකීවක කියාගෙන යනකොට අන්න ඒ වගේ දෙයක්.
1: අපිට අපිව පේන්න පටන් ගන්න. ඒකට සරල ක්‍රම ටිකකුත් තියෙනවා. දැන් නිවැරදි වෙලාවක් තෝරගන්න කියනවා. එතකොට දවසේ කලබලකාරීම වෙලාවක මේක කරන්න යන්න එපා. උදේ පාන්දරම ගෙදර අනිත් අය අවදි වෙන්න කලින්, එහෙමත් නැත්නම් බ්‍රෑන් ඉඳට යන්න කලින් මේක පටන් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා කියනවා. විනාඩි 10යි. ඉතින් ඩිජිටල් උපකරණ වලින් ඈත් වෙන්න මේ විනාඩි 10 ඇතුළත ඔබේ ෆෝන් එක, ස්මාර්ට් වොච් එක, ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම ඈත් කරලා තියන්න කියලා කියනවා. සුවපහසු තැනක් තෝරගෙන ඒ ඔබට දැන් හිතන්න ඔබ පුටුවක වෙන්න පුළුවන්නේ. ඒකේ වාඩි වෙලා පැදුරක නම් ඒත් හොඳට වාඩි වෙලා, එහෙමත් නැත්නම් ඇඳේ හාන්සි වෙලා හරි මේක කරන්න කියන ඔබට පහසු විදිහට. වැදගත්ම දේ තමා ඔබේ කොන්ද කෙලින් තබාගෙන ඇඟට කිසිම අපහසුතාවයක් නැති ඉරියව්වක ඉන්න එක.
0: ඔව්, දැන් මේ අපහසුතාවයක් සහිත ඉරියව්වක හිටියාම ඒ ඉරියව්වේ අමාරුව ගැන මනස මේ ඒ පැත්තට යොමු වුණාන් පස්සේ අර මේ නිශ්ශබ්දතාවයෙන් අපි අහන හුස්මට අවද කරන අවධානය බිඳෙනවා. එතකොට අපේ අරමුණ වෙනස්
1: වෙනවා. ඒකයි ඒ කියන්නේ. හැබැයි දැන් කිසිවක් නොකර සිටීමට ඉඩ දෙන්න මේක භාවනාවක් නෙමෙයි. මේ නිසා හුස්ම ගැන හිතන්න, සිතුවිලි පාලනය කරන්න කිසිම උත්සාහයක් ගන්න එපා. නිකම්ම ඇස් පියාගෙන ඇහෙන ශබ්දයට කුරුළු නාදයක්, හුළඟේ සද්ද වෙන්න පුළුවන්, ඒකට සවන් දීදී ඉන්න. සිතුවිලි ආවොත් ඒවට එන්න ඉඩ දිනා වගේම යන්නත් දෙන්න. සිතුවිල්ලක් ආවා, ඒ සිතුවිල්ල ගියා කියන දේ. ඔබ නිකම්ම නිකං නිරීක්ෂකයෙක් විතරක් වෙන්න. එන දේවල් එනවා යනවා කියන කාරණයට. ඔන්න ඊට පස්සේ තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඔබට පුළුවන් නම් මේ විනාඩි 10 දැන් ගස්කොළම්, පිරුණු මිදුලක, බැල්කනියක, එහෙම නැත්නම් ජනේලයක් අසල ඉඳගෙන මේ වැඩේ කරන්න ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙනවා කියලා කියනවා. සබාධහමී තියෙන නිශ්ශබ්දතාවයට අපේ මොළය අසාමාන්‍ය විදිහට ප්‍රතිචාර දක්වනවා කියලා කියනවා. තව තියෙනවා කියන්න.
0: අපි ගීතයක් අහලා කියමු. 8:19 වෙලාව දැන්.

0: විශ්වාස ජීවිතය ඇතුළට අතිශය වැදගත් කාරණයක් නේද? හිර පායනවා, හිර බහිනවා තරම්ම විශ්වාසය.
1: විශ්වාසය කියන එක අපේ දැන් අපි ආගමේ හැටියටත් කියන විශ්වාසයේ පරම ඥානය නේද? ඒ නිසා විශ්වාසය කියන්නේ තමා අනකා විශ්වාස කිරීම වගේම තමන්ට තමන් පිළිබඳව තියෙන විශ්වාසය, ආත්ම විශ්වාසය.
0: ඒ ආත්ම විශ්වාසය තුළ අනිත් සියලු දේ ගොඩ නැගෙනවා නේ. ඒ කියන්නේ සමාජය සමහර වෙලාවට අනිත් අය කියන කරන දේවල් කිසිවක් කතාවට අදාළ නැහැ. නමුත් ඔබ තුළ ඔබ හඳුනාගෙන සිටිනවා නම් මං හිතන්නේ අනිත් ඒවා කාලය විසින් හඳුනා ගන්නවා. ඒකයි කතාව. මේට අවුරුදු ගානකට කලින් අපේ මුතුන් මිත්තන්ට මේ නිශ්ශබ්දතාවය කියන දේ අමුතුවෙන් හොයාගන්න දෙයක් අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. මොකද එයාලගේ ජීවිතේම බැඳලා තිබුණේ සබඳතාවත් එක්ක. ගොවිතැන් කරනකොට, කැලේ ඇවිදිනකොට එයාලා ගත කළේ ගැඹුරු නිශ්ශබ්දතාවයක. දැන් මනසින් යන්නකො කැලෑව කැවිදගෙන යන්න කවුරුත් කෑ ගහ ගහ යන්නේ නැහනේ. අර දිරච්ච කොළ පෑගෙන හෙමින් හෙමින් අඩිය තියලා යන කුරුල්ලු කෑ ගහන, කොළ හෙලවෙන, මෙන්න මේ ශබ්දවලට නිතරම සවන් දුන්නා. දැන් අපි කොහෙද එහෙම ඒවා විඳින්නේ නේද? එහෙම නැහැ අපිට. එනිසා එයාලට මානසික ලෙඩ රෝග තිබුණේ නැහැ. එයාලගේ මානසික ශක්තිය, ඉවසීම, තීරණ ගැනීමේ හැකියාව අද අපිට වඩා සිය ගුණයක් ප්‍රබලව තිබුණා. හැබැයි අද අපි තාක්ෂණීය සහ දියුණුව කියන රැවටිලිකාර වචන දෙකස්සේ දුවල දුවල අවසානයේ අපේ මනසේ තිබුණු ලොකුම නිධානය වෙච්ච සංසුන්කම නැති කරගෙන තියෙනවා. ඉතින් හිතලා බලන්න, දවසකට තියෙන විනාඩි 1440න් ඔබේම මනසේ නිරෝගීකම වෙනුවෙන් විනාඩි 10ක් වෙන් කරන්න ඔබට බැරිද කියලා. මුල් දවස් දෙක තුනේදී මේක මහ කම්මැලි එපා වෙන වැඩක් විදිහට දැනෙයි. විනාඩි 10න් මට කොච්චර වැඩක් කරා කියලා සමහර කිව්වහම කෙනෙක්. හැබැයි ඔබේ මොළයට ඔබව බොරු කියයි. හැබැයි ඔබ මේ සිතුවිලි පාලනය කරගෙන සතියක් දෙකක් මේ පුහුණුව දිගටම කරගෙන ගියොත් ඔබේ ජීවිතයේ වෙන කවරදාකවත් නොවිදි පුදුමාකාර සැහැල්ලුවක්, පැහැදිලි බවක් ඔබට දැනෙන්න පටන් ගනීවි. ඔබ තරහ යන එක අඩු වෙයි. කලබල නොවි ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙයි. ඇත්තටම මේක තමයි ජීවිතයට ලැබෙන ලොකුම ජයග්‍රහණය. එහෙනම් අද ඉඳලා මේ අභියෝගය බාර ගන්න සූදානම් වෙන්න. අද රෑ නින්දට යන්න කලින් ෆෝන් එක පැත්තකින් තියලා විනාඩි 10ක් ඔබ ඔබත් එක්ක ඉන්න. අඳුර සහ නිශ්ශබ්දතාවය එක්ක තනි වෙලා බලන්න. මොලේ ඔබටම නිහඬව ස්තුති කරනවා දැනේවි.
1: ඔබේ කැඩපතින් ඔබව දකින්න. 8:27 වෙලාව.

0: අටයි විනාඩි 39යි වෙලාව දැන්. ආදරණීය උදෑසනේ දෙවනාදීරේ අපි රැඳෙන්නේ. ඉතින් ඔබට පුංචි අභියෝගයක් දුන්නනේ, භාෂාවත් එක්ක බැඳුණු තේරවිල්ලක් තුන් තේරවිල්ලක් පිළිතුරු ගණනාවක් අපිට ඇවිල්ලා තියෙනවා. පිළිතුර කියන්නේ නැතුව ඉන්නේ මේ කිව්වහම අපිට අපේ උත්සාහ කරන අයට එතකොට ඒක බාධාවක්. මේ නිසා අපි තව පුංචි වෙලාවක් තියෙනවා, විනාඩි 20ක විතර කාලයක් පෙරවරු 9 වෙන්න. අපේ තේරවිල්ල තමයි කෙලවර හපහපා. කෙලවර හපහපා. ඉතින් කෙලවර හපහපා කියන එකේ තුන් තේරවිල්ලේ උත්තරේ අපිට කියන්න ඕනේ 0.25 22 20 930 සජීවීව කතා කරලා කියන්න පුළුවන් මැදිරියට. ඒ වගේම 0.71 94 30 540 කෙටි පණිවිඩයක් මගින් උත්තරේ කියන්නත් පුළුවන් WhatsApp පණිවිඩයක් මගින්. ඔහොම තමයි ඉන්නේ නේද ඉතින් වැඩේ.
1: දැන් කී දෙනෙක් නිවැරදි පිළිතුරු දුන්නාද, කී දෙනෙක් වැරදුනාද කියලා සමස්තයක් විදිහට කොහොමද මේ වැඩේ ලේසි වැඩක් වෙලාද?
0: නෑ, සමහරුන්ට ලේසි, සමහරුන් පළවෙනිම කියනවා දැන් මේ අනේ ඒකේ උත්තරේ හොයන්න බෑ කියලා, ටිකකින් කියනවා උත්තරේ හොයාගත්තා කියලා උත්තරේ ඇවිල්ලා තියෙනවා.
1: ඒ කියන්නේ අමාරු නෑ, ලේසි කරන්න එපා.
0: ඔව්, ලේසි කරන්න හොඳ නෑ. ලේසි කරන්න හොඳ නෑ. උත්තර දීපු වෙලාවෙන් මේ 70%ක් විතර මේ ඉතාම නිවැරදි.
1: ඔය දැන් මේකේ මේ නිවැරදි පිළිතුරත් එක්ක තව ලස්සන උපමා උපමේය නිර්මාණය වෙලා තියෙනවා නේද? අපි නිතර භාවිතා කරන දේවල් නෑ, මම මොකද්ද කියලා කියන්නේ නේද? එතකොට මේ
0: බැලුවේ කියවේවිද?
1: නෑ නෑ, එහෙම තියෙනවා. දැන් වැඩේ තියෙන්නේ ඒක එහෙමයි කියලා කිව්ව ගමන් වැඩේ අපිට අවුල් වෙනවා.
0: අවු වෙනවා වැඩේ.
1: අවු වෙනවා. අපි මොකුත් කියන්නේ නෑ. උත්සාහ කරලා බලන්න, තවත් විනාඩි 14ක් අපි ඉන්නවා.
0: ඔව්. ඉතින් 9ට විනාඩි 5ක් විතර තියෙද්දි අපි නිවැරදි උත්තරේ කියන්නම්. එතකොට නිවැරදි උත්තරේ දීපු අයට සතුටක් දැනේවි. ඔව්.

0: 45 වසරක අභිමානය.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 0337 500 500.

0: අටපහ වෙලා විනාඩි 55 වෙද්දී අපි අපූරු නැවුම් ගීතයක රසවින්දේ ආදරණීය උදෑසනේ ගීතේ ගායනා කළේ යෂ් වීරසිංහ ගීපද නිමල් රත්නශ්‍රීගේ සතිස් සුරේන්ද්‍ර ඒකනායකයි ගීතය සංගීතවත් කළේ. ඉතින් දැන් අපි නික්ම යන්නටත් වෙලාව ඇවිල්ලා තියෙනවා.
1: කාලය ඇයි මෙච්චර ඉක්මනට ගෙවෙන්නේ කියලා හිතෙනවා.
0: ඔබට
1: අපි යන්න ඕනේ.
0: අපි යන්න ඕනේ. ඉතින් ඒ යන්න කලින් අපිට තියෙනවානේ අපි අර දීපු අභියෝගයේ උත්තරේ දීපු අය සහ නිවැරදි උත්තරේ කියපු අය ඒ උත්තරේ කියන්න නේද? දැන් තුන් තේරවිල්ල තෝරලා යන්න එපා, නැතුව නිකන් පෙහෙලිකාවක් තියලා යන්න බෑනේ. ඒ නිසා මේ කියන්නම්කො ඉස්සර වෙලාම උත්තර දීපු අය දියසෙන්පුරෙන් ඉන්ද්‍රාණි මහත්මිය, ඒ වගේම අනුරාධපුරෙන් බ්‍රිජට් මහත්මිය උත්සාහ කරනවා කියලා කිව්වා. තාමත් උත්සාහ කරනවා ඇති. දැන් අහගෙන ඉන්නවා නම් ඔන්න උත්තරේ නිවැරදි උත්තරේ දැනගන්න පුළුවන්. ඒ වගේම මාතරින් සුජීව මහත්තයා, චනෝද්‍යා අපිට නිවැරදි උත්තර එවලා තිබුණා. ඒ වගේම ගායනි දිසානායක හිතාගන්න බෑ කියපු කෙනා පස්සේ උත්තරේ එවලා තිබුණා. ඒ වගේම අඹම්පොලින් සන්ධ්‍යා මහත්මියත් අපිට කතා කළා. ඔළුව නරක් වෙන ප්‍රශ්නනේ ඕගොල්ලෝ දෙන්නේ කියලා තමයි සන්ධ්‍යා මහත්මිය කිව්වේ. හැබැයි ඒ බොහොම ආසාවෙන් වැඩපළ කරන ගමන් මේ ස්වයන් රැකියාවක නිරත වෙන ගමන්ම මේ අපි වහගෙන ඉඳලා උත්තරේ දෙන්න කතා කළා. ඉතින් මේ උත්තර දීපු සහ ගෙදරින්නම් මේ කටයුත්තට නිහඬව සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනා, ඔබ සමහරට උත්තරේ කොහේ හරි තැනක සටහන් කරගෙන හිතේ කොහේ කොනක සටහන් කරගෙන ඉන්නත් ඇති. එහෙමනම් අපි බලමු. මෙහෙමයි අපි කිව්වේ, කෙලවර හපහපා කියලා කිව්වේ. කෙලවර නම් කොන, හපහපා නම් හපහපා නම් මොකද්ද? කකා. කෙලවර නම් කොන, ඔව්
1: කන
0: කොකා. ඉතින් අර පොඩි ඉඟියක් දෙන්න ගිහිල්ලා නතර වුණා මේ නේද?
1: ඉගිලෙනකොටලු සුද පේන්නේ
0: කියලා. ඉතින් මේවා භාෂාවත් එක්ක තියෙන හරි අපූරු දේවල්. තවත් දවසක මේ වගේ භාෂා ආරම්භයක් ආදරණීය උදෑසනෙන් ගෙනෙමු.
1: ඔබත් එක්ක අපි රැඳුණ හොරා කීපයක්. ඉතින් ජීවිතය හරි සුන්දරයි. සුන්දර ජීවිතය ඇතුලේ ඔබ ඔබව හඳුනාගෙන මේ ගමන යන්න කියලා උදේ ඉඳලා කිව්වා. හැම හිතකම සාමයේ සිතුවිලි ඇති කරගමු. ඒ වගේම ඔබ ඔබට ආදරය කරන්න කියලාත් අපි කිව්වා නේද? මේ දේවල් ආපහු ටිකක් හිතලා වැඩ කරමු.
0: ඔව්, එහෙමනම් අපි නික්ම යවන්න සූදානම්. ප්‍රධාන පාලක මැදිරියෙන් හිතවතා මහින්දලාල් විතාන, මැදිරියේ ඉඳලා මට යාබදව ජානකී රාජපක්ෂ මගේ හිතවතිය, මම සනත් චන්ද්‍රසේකර, ඔබත් එක්ක රැඳුණු මේ සුන්දර හෝරා කීපේ අවසානයේ ඔබට නික්ම යන්නට පෙර නැවතත් මතක් කරන්නේ ඔබේ කැඩපතින් ඔබව දකින්න. අපි කිහ

0: ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாப்டிகே சமகு ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஓ நேம் கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒரு துடி மிட தரம் சக்திமா ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகனான் யடத்தே திவைன புரா பியகுகே சக்தியமின் சக்திமா கொடனகிலக்கு ஆர்எஸ் வாணி கம்பி
1: ரஜரட சேவை மெகஹெர்ட்ஸ் 107.3
0: மீ பை புவத்
2: මේ පැයිපුවත් සමගින් මම සනත් චන්ද්‍රසේකර. එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සැල් ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. දන්සැල් ලියාපදිංචි කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමු වී ලියාපදිංචි කිරීම සිදු කරගත හැකි බව එම සංගමයේ ප්‍රකාශක අනුර තිලකසිරි මහතා පවසයි. එදී දන්සැල පැවැත්වෙන ස්ථානය සංවිධානය කරන පාර්ශ්වයන්ගේ නම් ලිපිනේ සහ දුරකථන අංකය වැනි මූලික තොරතුරු ලබා ගනිමින් මෙම ලියාපදිංචිය සිදුවන බව හෙතෙම පැවසීය. එම ලියාපදිංචියෙන් පසුව දන්සැලේ ආහාර පිළියෙල කරන අයුරු කසල කළමනාකරණය කිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සනීපාරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා බැලීමක් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය. මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේද එළඹෙන වෙසක් පොහෝ දින පැවැත්වීමට නියමිත දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබිණි. කරුණු නවයකින් යුත් එම මාර්ගෝපදේශ මාලාව යටතේ සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවද දක්වා තිබේ. එමින්ම දන්සැලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය කරන අතර කාලය පැය 4කට නොවැඩි විය යුතු බවද අදාළ මාර්ගෝපදේශ මගින් පෙන්වා දී තිබේ. පැය පුවත් අවසන් මීළඟ පැය පුවත් ප්‍රකාශයේ පෙරවරු 10ට බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
0: මේ පැය පුවත් ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாப்டிகே சமகு ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஓ நேம் கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒரு துடிமிட தரம் சக்திமான் ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகனான் யடத்தே திவைன புரா பியகுகே சக்தியமின் சக்திமான் கொடநகிலுக்கு ஆர்எஸ் வாணி கம்பி
3: மினிசூல் தவச எரம்புவே எதின நிமாக்கலே குவன் விதுலிய ஹா பெந்துனு ආදකමක් සමගයි
4: හිරිත් කියා නතර වුණා රජරටසේ
3: දේශ දේශාන්තර පුළුල් ප්‍රචාරයක අග්‍රගණ්‍ය රේඩියෝ සන්නාමය රජරට සේවය ඔබත් ඉන්න අපහා අත්වැල් බැඳ ගන්න FM 107.3 හා FM 92.1 ගැමි ජනතාවගේ ජනහද ගෙහිනාරාවය රජරට සේවය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
1: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝ දුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 90.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්ම දේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සම්නිවේදනයක් කරා
0: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: අයිබෝවන් වාසනාවන් අදත් පුරුදු විදිහට අපි රජරටයේ ගොබ්බෙමයි තුලින් ඔබේ නිවහනට ආවේ. වෙනද වගේම පුරුදු විදිහට ඔබ දන්න තොරතුරු තවත් අලුත් කරගන්න සහ නොදන්නා බොහෝ දේවල් දැන ගැනීම සඳහා රජරටයේ ගොබ්බෙමයි තුලින් බොහෝම දෙනෙක් තමන්ගේ වගාව අපසරිය තුල එහෙම නැත්නම් කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ තුල බොහෝ දේවල් දැන කියා ගන්නට සහ බොහෝ දේවල් මතක තියා ගන්නට සූදානමින් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා අදත් අපි සූදානම් වෙනවා ඔබේ ජල පොම්පයෙන් ඉන්ධන භාවිතයේ කාර්යක්ෂම කිරීම තුළින් වැඩි ජල ප්‍රමාණයක් ලබා ගන්නේ කොයි ආකාරයෙන්ද කියන මාතෘකාවත් එක්ක අඩහෝරාවක ගුවන් කාලය ගත කරන්න. ගොයිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ ගොයිපල් කළමනාකරු කෘෂිකර්ම උපදේශක ජගත් පුෂ්පකුමාර මහතා තමයි මේ සඳහා අද දවසේදී ඔබව දැනුවත් කරන්න සහභාගි වෙලා ඉන්නේ. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කෘෂිකර්ම උපදේශක බන්දුල ඉෂ්ටවීර මහතා, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලණී පද්මපාල මහත්මිය, ඒ වගේම තාක්ෂණික සහාය නිශානි දිල්රුක්ෂි මහත්මිය මේ අය අද දවසේ අපේ මැදිරියට පැමිණ සිටිනවා. විශේෂයෙන්ම වගා ශේෂ්ත්‍රයේ පිළිබඳව එහෙම නැත්නම් කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ පිළිබඳව කතා කරනකොට අපිට ජලය කියලා කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. මිනිසාට, සතා සිවුපාවට, ගහකොළට, එහෙම නැත්නම් මේ පරිසරයට, පරිසරයේ පැවැත්මට හිරු එළිය ජලය කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල්. ඉතින් මේ අපි වගාවක් කරනවා නම්, එහෙම නැත්නම් ගෙවත්තක් කරනවා නම්, අපි ආහාර නිෂ්පාදනය කරනවා නම්, අපි ආහාර සපයා ගන්නවා නම්, ජලය කියන්නේ කොයි වගේ දෙයක්ද කියන කාරණේ නැවත නැවත පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ. එතකොට මේ ජලය කළමනාකරණය කර ගැනීමේදී අපි බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා. සමහර විට වාරි ජලය ලබා ගන්න අයට මේ ගැටලුවක් නැහැ. නමුත් අපිට හැම තැනටම වාරි ජලය භාවිතා කරන්නට බැහැ. අපි කෘෂි ලිං මගින්, එහෙම නැත්නම් වගා ලිං මගින්, විවිධ ඇලමාර්ග වැව් වලින් අපි ජලය පොම්ප කිරීම සිදු කරනවා. මේ අවස්ථාවලදී අපි ජල පොම්ප තමයි භාවිතා කරන්නේ. ඉන්ධන වලින් වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් විදුලියෙන් වෙන්නට පුළුවන්. කොයි ආකාරයෙන් අපි ජල පොම්පයක් භාවිතා කළත් අපි අපේ අත්දැකීම් මත භාවිතා කිරීම තුළින් සමහර විට අපි නොදන්න දේවල් බොහෝ තියෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට ගැලපෙන ජල පොම්පයක්ද භාවිතා කරන්නේ, එහෙම නැත්නම් ගැලපෙන ඉන්ධන ද විදුලියද, මේ සියල්ල අපි හිතන්නේ නැහැ. අපිට ලෙහෙසිවට පහසුවට අපි භාවිතා කරනවා. කොහොම නමුත් මේ තුලින් ඇතිවන ගැටලු निराකරණය කරගන්න අද දවසේ ඔබට ඉඩකඩ ලැබෙනවා රජරටයේ ගොයිබිමයි තුලින්. ඉතින් ඔබේ ජල පොම්පෙන් ඉන්ධන භාවිතා කළත්, එහෙම නැත්නම් විදුලිය භාවිතා කළත් කාර්යක්ෂම කිරීම තුලින් වැඩි ජල ප්‍රමාණයක් ලබා ගන්නේ කොයි ආකාරයෙන්ද කියලා අද දවසේ අපි කතා කරන්නේ. මා මුලින්ම දැනගන්න කැමති අපේ ජගත් මහත්මයාගෙන් ජල පොම්පයක ඉන්ධන කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා.
1: ආයිබෝවන්, ජල පොම්පයක ඉන්ධන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ අවම ඉන්ධන ප්‍රමාණයකින්, එහෙමත් නැත්නම් අඩු විදුලි පරිභෝජනයකින් වැඩි ජල ප්‍රමාණයක් පොම්ප කර ගැනීම. ඉතින් එතකොට නිෂ්පාදකයා විසින් මේ ජල පොම්පේ සටහන් කරලා තියෙනවා මේ ජල පොම්පේ කොච්චර ජල ප්‍රමාණයක් මිනිත්තුවකට නැත්නම් තප්පරයකට ලබා ගන්න පුළුවන්ද කියලා. නමුත් ඒ තැනට යද්දී අපිට විවිධ බාධක ඇති වෙනවා. අපිට 100%ක් ඒ නිෂ්පාදකයා කියන ජල ප්‍රමාණය ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි 60%ක් 65%ක් වගේ ආසන්න මට්ටමකට අපි ඒ ජල ප්‍රමාණය ගන්නවා නම් අපි කියනවා හොඳ කාර්යක්ෂමතාවයේ තියෙන ජල පොම්පයක් කියලා.
0: ඔව්. ඇතරම දැන් අපි ඒ නිෂ්පාදනයේ දිහා බලලා, එහෙම නැත්නම් අපි මේ වෙනත් කෙනෙක් කියන දේක් බලලා තමයි අපි දැනුවත් බව ලබන්නේ. එතකොට අපි කරන වගාව සමහරට පොඩි වගාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශාල වගා ශේෂ්ත්‍රයක් වෙන්න පුළුවන්. අපි වගාව සඳහා ගැලපෙන ජල පොම්පයක් තෝරා ගන්නේ කොයි විදියටද?
1: ඔව්, ඉතාම වැදගත් කාරණාවක්. අපි වගාව සඳහා ජල පොම්පයක් තෝරගන්නකොට මම මේ කියන කරුණු ටික ගැන වැඩි අවධානයක් යොමු කරොත් හොඳයි. පළවෙනි එක තමයි අපිට වගා කරන වපසරිය. අපි කොච්චරක්ද වගා කරන්න කියන එක, ඉඩ ප්‍රමාණය. ඊළඟ එක තමයි අපි මොනවද වගා කරන භෝගය. ඉතින් විවිධ භෝග වර්ගානුව අපිට අවශ්‍ය වෙන විවිධ භෝග වලට අවශ්‍ය වෙන ජල ප්‍රමාණය වෙනස්. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මොකද්ද වගා කරන භෝගය කියන එක. ඊට අමතරව අපි ජල සම්පාදන ක්‍රමය, පිටාර ජල සම්පාදනයේද එහෙම නැත්නම් බිඳු ජල සම්පාදනයේද විසිරුම් ජල සම්පාදනයේද මෙන්න මේ කියන කරුණුත් ඉතාම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි ජල පුම්පයක් තෝරා ගැනීමේදී බල සැපයීම. අපිට විදුලිය සපයා ගන්න පුළුවන්ද, එහෙමත් නැත්නම් අපි ඉන්ධන වලින් ක්‍රියා කරන ජල පුම්පයක් තෝරගන්නවද අනේ කියන කාරණේ. අනිත් එක තමයි ජල ප්‍රවාහයේ සිට වගාවට ඇති උස. ඉතාම වැදගත් කාරණයක් මේක. ඒ කියන්නේ අපි ජල ප්‍රවාහයේ කිවි ලිඳක් වෙන්න පුළුවන්, නැත්නම් ඇලක් දොලක් වෙන්න පුළුවන්. එතනදී ඒ ලිඳේ හෝ ඇල දොලේ ජල මට්ටමේ සිට ජල පොම්පේට තියෙන උස සහ වගාවට තියෙන සිරස් උස, ඒ කියන්නේ ලම්බ උස. ඒක ඉතාම වැදගත්. එතකොට අපිට සාමාන්‍ය ජල පොම්පයක් අපි කේන්ද්‍ර අපසාරී ජල පොම්පයක්, ඒ කියන්නේ සාමාන්‍ය අපි ගොවි මහතුන් භාවිතා කරන ජල පොම්පයක් ගත්තොත් ඒ ජල පොම්ප වලට ඇද ගන්න පුළුවන් උපරිම වතුර උසක් තියෙනවා. ඒකට අපි කියනවා චූසන හිස, එහෙම නැත්නම් සක්ෂන් හෙඩ් එක කියලා. ඒක සාමාන්‍යයෙන් මේ අපේ පවතින වායුගෝල පීඩනයත් එක්ක ඕනම ජල පොම්පයකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 25ක් වගේ උසක් තමයි ඇදලා ගන්න පුළුවන්. අනිත් එක තමයි ජලයේ පිටකරන ශීර්ෂය. ඒ කියන්නේ අපි කියන අංගල් එකේ විස්කම්බේ සහිතද දෙකද, ඒ වගේ කරුණු. එතකොට අපි ලොකු වගාව අපසාරීයකට යනවා නම් අඟලක වගේ විස්කම්බේ සහිත ජල පොම්පයක් තෝරගත්තොත් අපිට වැඩි කාලයක් ජල සම්පාදනය කරන්න වෙනවා. එතකොට පොම්පේ කාර්යක්ෂමතාවය තවත් අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කරුණු ටික සලකලා බලලා තමයි අපි ගැලපෙන පොම්පයක් තෝරගන්න ඕනේ.
0: ඔව්, ඔය කිව්ව කරුණු කාරණා හිතේ තියාගෙන අපිට වගාවකට අවශ්‍ය ජල පොම්පයක් භාවිතා කිරීමේ ඉඩකඩ තියෙනවා. එතකොට ජල පොම්පයක කාර්යක්ෂමතාවය අඩු වෙන්නේ ඇයි?
1: ඔව්, ජල පොම්පයක් ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ජලය පොම්ප කරන කොටස. එතකොට පොම්ප කරන කොටසේ තමයි කරන්නේ ජලය ඇද ගැනීම සහ පිට කිරීම. ඉතින් අපි බහුලව භාවිතා කරන භ්‍රමණ චාලිත පොම්ප, එහෙම නැත්නම් මේ කේන්ද්‍ර අපසාරී පොම්ප වල තියෙනවා විශේෂ කොටසක්. ඒක ඉම්පිලරය කියලා. ඉතින් ඉම්පිලර එක කැරකෙන වේගය මත තමයි ජලය ඇදලා ගන්න. අනිත් එක තමයි මේ ඉම්පිලරේට අපි කියනවා පොම්පේ හදවත වගේ කියලා. එතකොට ඒ කොටස තමයි අනිවාර්යයෙන්ම හොඳම තත්ත්වයේ පැවතිය යුතුයි. අනිත් එක තමයි බලයේ සපයන කොටස. මෙන්න මේ කියපු ඉම්පිලරය කරකවන්න අපි බලය කොහොමද දෙන්නේ? අන්න ඒ බලයේ සපේන කොටස ඉතාම කාර්යක්ෂමව වෙන්න ඕනේ. මොකද එයින් තමයි අපිට අර කියන ඉම්පිලරේ කරකවලා වැඩි ජල ප්‍රමාණයක් ලබා දෙන්නේ. ඒ වගේම තමයි මේ කොටස් දෙකට අමතරව අපේ ජල නල පද්ධතියේ විවිධ උපාංග ඉතාම වැදගත් වෙනවා මේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. එකක් තමයි ජල නල වර්ගය. අපි මොනවද දාලා තියෙන ජල නල වර්ග? PVC වෙන්න පුළුවන්, HDPE අපි සාමාන්‍ය ඇල්කතින් බට කියනවා, නැත්නම් ලෝහ බට. මෙන්න මේ බටවල බිත්ති මතින් ඇති කරනවා ජලයේ ගමනට බාධාවක්. ඒක අපි ඝර්ෂණ බලය කියනවා. අන්න ඒක ඊටාම වැදගත් වෙනවා. ඊළඟට මේ බට එකිනෙක අඩු වැඩි වශයෙන් මේ ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. අනිත් එක තමයි අපි යොදාගෙන නල මාර්ගයේ දිග. ගොඩාක් අපි දිගට නල මාර්ගයක් යොදාගෙන ජලය පොම්ප කරනකොට මෙන්න මේ කියන ඝර්ෂණ බලය ගොඩක් වැඩි. අනිත් එක තමයි නලයේ අභ්‍යන්තර විස්කම්බය. අපි සාමාන්‍ය අඟල් දෙකක් වගේ ඕන ජල නලයකට අඟලක වගේ ජල නලයක් සම්බන්ධ කරොත් ඝර්ෂණ බලයේ භාගයට භාගයක් වගේ දෙගුණයක් වගේ වැඩි වෙනවා. එතකොට අපිට ලබා ගන්න ජල ප්‍රමාණය භාගයට භාගයක් වගේ අඩු වෙනවා. ඒ නිසා අපි සුදුසු නල විස්කම්බේ සහිත නල තමයි යොදා ගන්න ඕනේ. ඊළඟට තමයි අපි මේ ජල නල පද්ධතිය සම්බන්ධ කරලා තියෙන උපාංග, ඒ කියන්නේ අපි සොකට් කියනවා, එහෙම නැත්නම් බෙන්, ඒ වගේ කොටස් වැඩි වෙනකොට අර කියන අවහිරතාවය තවත් වැඩි වෙනවා. ඒතකොට තවත් කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. ඊළඟ තව කාරණයක් තමයි ෆුට් වැල් නැත්නම් පාද කපාටයේ අවහිරතාවය. ඒ වගේ ආය ජල පෙරන ෆිල්ටර්, ජල පෙරෙන උපාංගයෙන් ෆිල්ටර් එකක් වගේ එකක් කින් සෑහෙන බාධාවක් ඇති වෙනවා හරි තත්වයේ ෆිල්ටර් එකක් නොතිබීමෙන්. ඒ වගේ තමයි අපි පද්ධතිය සවි කරලා තියෙන ප්‍රෙෂර් ගේජ් පීඩන කපාට. ඒ වගේ කොටස් නිසා මෙන්න මේ අපිට අපේක්ෂිත ජල ප්‍රමාණය ලබා ගන්න බැහැ.
0: එතකොට දැන් ඔය කිව්ව කරුණු කාරණා අපිට අහගෙන ඉන්නකොට අර මේ එක පාඩමක් වගේ මේ සියල්ල එකින් එකට බැඳිලා තියෙන්නේ. එතකොට ඒ සියල්ල අපි ඇත්තටම දැන් සමහර වචන කියද්දී අර මේ අපි අර ඉංග්‍රීසි වචන තමයි භාවිතා කරන්නේ. දැන් වගා ශාස්ත්‍රයේදී වුණත් දැන් සිංහල වචන කියනකොට අපිට මේක අලුත් දෙයක්. එහෙම කියන්නේ නැතුව අර ඉංග්‍රීසි වචනෙත් එක කියන එකත් හොඳයි.
1: ඔව් ගොඩක් අපි ගොවි මහත්තුරුත් මේ භාවිතා කරන්නේ මේ වචන තමයි. ඒ නිසා තමයි මම එහෙම කිව්වේ. අපි හිතමු ෆුට්වැල් කියම පාද කපාටයක් කිව්වහම ගොඩක් ගොවි මහත්තුරු ඇත්තටම මේ
0: දන්නේ. එහෙම කිව්වනම් දන්නේ. ෆුට්වැල් එක කිව්වහම
1: දන්නවා.
0: ඇතරම අර අපේ විවාහාරේන තියෙන භාවිතය විවාහාරය මේවා එක තමයි ඉතින් අපි ගනුදෙනු කරන්නේ. එතකොට අපි භාවිතා කරන කුමන හෝ සම විදුලියෙන් හෝ ඉන්ධන හෝ භාවිතා කරන ජල පොම්පයක් නිසි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒක අඳුනගන්නේ කොහොමද?
1: ඔව් අපි සාමාන්‍යයෙන් පොම්පයක් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා අඳුනගන්න පුළුවන් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි පොම්ප කොටස අසාමාන්‍ය ලෙස ශබ්දයක් නිකුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය අපිට ලොකු ශබ්දයක් එන්න විදිහක් නැහැ පොම්ප කොටසෙන්. බලි සපේන කොටසෙන් එන්න පුළුවන්. නමුත් පොම්ප කොටසෙන් ලොකු ශබ්දයක් එන්න බෑ. එහෙම වෙනවා නම් ඒකට එක හේතුවක් තමයි මම අර කලින් කියපු චූසන හිස ඒ උස. ඒ කියන්නේ අපි කියන්නේ ෆුට්වැල් බටේ දිග නැත්නම් ජල මට්ටම. අන්න ඒ ජල මට්ටම උස වැඩි වෙනකොට. ඒ කියන්නේ පොම්පෙට ඇදලා ගන්න තියෙන ජල මට්ටමේ උස වැඩි වෙනකොට පොම්පේට ටිකක් අපහසුයි ජලය ඇදලා ගන්න. ඒ නිසා දෙදරීමක් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ තවත් එකක් තමයි ෆුට්වැල් කොටස හිර වෙලා තිබුණොත් ඒත් පොම්පේ නිසි පරිදි ජලය එන්නේ තිනොට අසාමාන්‍ය ශබ්දයක් එන්න පුළුවන්. තවත් එකක් තමයි විදුලියෙන් ක්‍රියා කරන පොම්පවල වගේ නම් බෙයරින් රේසර් නරක් වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ ක්‍රියා විරහිතල වගේ තියෙනවා නම් අධික ලෙස ශබ්දයක් එන්න පුළුවන්. අනිත් එක තමයි විසර්ජන බටේ. කියන්නේ අපේ ජලය නිකුත් කරන පැත්තේ පොම්පේ තියෙන බටය අධික ලෙස රත් වෙන්න පුළුවන්. ඒ රත් වෙන්නේ බටේ තියෙන ඝර්ෂණ හානි වැඩි වෙනකොට වෙන්න පුළුවන්. ඒ කියන්නේ බටේ දිග වැඩිකම, එහෙමත් නැත්නම් අර මම කිව්ව විස්කම්බේ අඩුවීම, ඒ වගේ වෙනකොට බටේ අධික ලෙස රත් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් 125ක් වගේ දක්වා කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන් මෙන්න මේ හේතු නිසා. අනිත් එක තමයි ජලයේ පිට කරන ජල ප්‍රමාණය අඩුයි. පොම්පෙන් පිට කරන ජල ප්‍රමාණය අඩුයි. ඒකත් එක අපිට හඳුනා ගන්න පුළුවන් නිසි පරිදි ක්‍රියා කරන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ පොම්පේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය බලය හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් එකක්. ඒ කියන්නේ එන්ජිමේ හෝ මෝටරේ හෝ දෝෂය. අනිත් එක තමයි අර මම කිව්ව ඉම්පිලරය ගෙවිලා තියෙන්න පුළුවන්. ඉම්පිලරේ ගෙවුනොත් හරියට වතුර ඇදර ගන්නේ නැහැ සහ හරියට ජලය පිට කරන්නේ නැහැ. අනිත් එක තමයි ෆුට්වැල් සිදවීම. ඒ කියන්නේ ෆුට්වැල් බටේ සිදුරු සහිත වෙන්නත් පුළුවන්. විශේෂයෙන් මේ සිදුරු සහිත වුණාම වෙන්නේ අර ජල ප්‍රමාණය ඇද ගන්නව වෙනුවට පොම්පෙන් වායු තමයි පද්ධතියට ඇදලා ගන්න. එතකොට ලැබෙන ජල ප්‍රමාණය අවම වෙනවා නැත්නම් නැති වෙන අවස්ථාවක් තියෙනවා.
0: ඔය මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේදී ගොවි මහතුර කියන හුලං අදිනවා කියලා.
1: හුලං අදිනවා කියලා අන්න හරි.
0: නේද?
1: ඉතින් හුලං අදිනවා කියන්නේ ඔන්න ඔය කතාව තමයි. ඊළඟ එක තමයි ජල නල පද්ධතියේ විවිධ තැන්වල අවහිරතා තියෙන්න පුළුවන්. එතකොට ඒ අවහිරතා නිසාත් අපිට ලැබෙන ජල ප්‍රමාණය අඩුයි. ඒ ජල පොම්පේ නිසි පරිදි ක්‍රියා කරන්නේ නැහැ කියලා අපිට තහවුරු කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි පොම්පේ තියෙන වෝටර් සීල් කියලා කොටසක්. එතකොට ජල මුද්‍රාව. එතකොට ඒකෙන් තමයි පොම්ප කොටසේ තුල තියෙන ජලය එළියට, ඒ කියන්නේ අපි විසර්ජනේ පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන්, ඒ කියන්නේ පොම්ප බලසැපීමට සම්බන්ධ කරලා තියෙන පැත්තෙන් ජලය එළියට කාන්දු වෙන්න පුළුවන්. එහෙම වුණාමත් හරියට වෙන්නේ ඒ වෝටර් සීල් කොටස විනාශ වුණහම් වෙන්නේ එතනින් නැවත වාතය ඇදල ගන්නත් පුළුවන් පද්ධතියට. එතකොටත් වෙන්නේ අවශ්‍ය නියමිත පරිදි ජල ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කොටස් වලින් අපිට කියන්න පුළුවන් පොම්පේ හරි නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිය.
0: ඔව්, සමහර විට ඉතින් අපි අර සාමාන්‍ය ඔය ජල පොම්පය භාවිත කරන අපි කියන වතුර ගහනවා කියලානේ, සමහර වෙලාවට මේ අපිට අසීරුම කාර්යය තමයි මේ, ඒ කියන්නේ ජලයත් එක්ක සමහර විට අපි එන ඒ නල මාර්ගයත් එක්ක කටයුතු කරනකොට ජලය එනකොට නල එහාට මෙහාට කරන්න වෙනවා, සමහර තැන්වලින් ලීක් වෙනවා, එහෙම නැත්නම් ගැලවිලා විසි වෙලා යනවා. ඒ නිසා හරියට ඒ නල මාර්ගය තිබුණොත් තමයි අපිට ජල පොම්පයක් භාවිතා කරලා නිසි විදිහට ජලය පොම්ප කරගන්න, එහෙම නැත්නම් වතුර ගහන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ජල පොම්පයක කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන් ක්‍රම මොනවද?
1: ඔව්, ජල පොම්පයක කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් මම ඉස්සෙල්ලා කතා කරපු අර ජල පොම්පේ සකස් වෙලා තියෙන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පොම්ප කොටස, අනිත් එක තමයි බලසැපවීම. බලසැපවීම ගැන කතා කරනකොට ඒ එන්ජින් එකක් වෙන්න, ඉන්ධන වලින් ක්‍රියාත්මක වෙන එන්ජිමක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් විදුලියෙන් ක්‍රියාත්මක වෙන මෝටරයක් වෙන්න පුළුවන්. මෙන්න මේ එන්ජිමේ හෝ මේ මෝටරේ හෝ නිසි පරිදි ක්‍රියාත්මක වුණ නැත්නම්, එයා හරියට පොම්ප කොටසට බලය දුන්නේ නැත්නම්, අර කියන ඉම්පිලර් එක එයාට අවශ්‍ය වේගෙන් කරකැවෙන්නේ නැහැ. ඒ නිසා කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ නියමිත පරිදි එන්ජිමක් නම් නියමිත සේවා සිදු කිරීම, සේවා සිදු කරන්න ඕනේ. අනිත් එක තමයි ලිහිසි තෙල් මාරු කරන්න ඕනේ, නියමිත ප්‍රමාණයට තියෙනවද පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි දන්නවා එයා ක්ලීනර් එක නැත්නම් වායු ශෝධකය. මේ ගොඩක් ගොවි මහත්තුරු අපි දැකලා තියෙනවා මේ එයා ක්ලීනර් එක වතුර පොම්පවල ගලවලා අයින් කරනවා. එතනින් එතකොට වෙන්නේ අපි වගා ශේෂ්ත්‍රය කියන්නේ අපි දූවිලි සහිත පරිසරයක් තමයි තියෙන්නේ. එතකොට ඒ වායු ශෝධකයෙන් ඇදලා ගන්න වාතය අපිරිසිදු වාතය තමයි ඇදලා ගන්න. ඒ නිසා එන්ජිම ඇතුලේදී දූවිලි අංශු එකතු වෙලා ඒ පිස්ටන් කොටස්, සිලින්ඩර් කොටස් කැපුණාට පස්සේ නියමිත පරිදි බලයක් පොම්ප කොටසට ලබා දෙන්න බෑ. ඒ නිසා ඒ ගැන අවධානයක්, විශේෂ අවධානයක් දෙන්න ඕනේ මේ එයා ක්ලීනර් එක ඒ නිෂ්පාදකයා විසින් සවි කර තියෙන ආකාරයටම තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඒ හොඳින් පිරිසිදු තත්ත්වයේ තියාගන්න ඕනේ. ඉතින් ඒ කොටස් තමයි අපිට බලයේ සපේන කොටස ගැන කතා කරද්දී, ඒ වගේ තමයි පොම්ප කොටස ගැන කතා කරනකොට ප්‍රධානම දේ තමයි අපිට ගැළපෙන පොම්පයක් අපි තෝරගන්න ඕනේ. අපි තෝරගන්න ජල පොම්පය අපේ අවශ්‍ය ජල ප්‍රමාණයට වඩා වැඩියෙන් නිකුත් කරනවා නම් එයත් අපිට ගැළපෙන්නේ නැහැ. එතකොට ඉන්ධන කාර්යක්ෂමතාවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය ප්‍රමාණයට ජලය නිකුත් කරන්නේ නැති පොම්පයක් නම් ඒත් අපිට අවශ්‍ය වැඩේ වෙන්නේ නැහැ හරියට. ඒ නිසා අපි අවශ්‍ය ජල පොම්පය ගැළපෙන ජල පොම්පය තෝරගන්න ඕනේ. අනිත් එක තමයි නිෂ්පාදකයා විසින් ජල පොම්පයට සවි කරන්න ඕනේ ජල නලවල විෂ්කම්බය විශේෂයෙන්. එතකොට ඒ විෂ්කම්බය සහිත ජල නලම භාවිතා කරන්න ඕනේ අපි. එහෙම නැතුව අපි ජලයේ වේගය වැඩි කරගන්න අදහසින් සමහර ගොවි මහත්තුරු කරනවා අඟල් දෙකක වගේ විෂ්කම්බය සහිත ජල නලයක් එතනින්ම කුඩා කරලා අඟලට වගේ කුඩා කරනවා, නැත්නම් රිඩියුස් කරනවා කියලා කියනවා අපි. ඉතින් ඒ වගේ අවස්ථාවලත් කාර්යක්ෂම නැහැ. එතකොට වෙන්නේ අර කියන ඝර්ෂණ බලය ගොඩක් ක්‍රියාත්මක වෙලා පොම්පෙන් ලබා දෙන ජල ප්‍රමාණය බොහෝ 150ක් වගේ දක්වත් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිර්දේශ ප්‍රමාණයම ජල නල භාවිතා කරන්න ඕනේ. අනිත් එක තමයි ජල නල භාවිතා කරනකොට අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්න ඕනේ නලයේ ඍජුව, ප්‍රධාන නල ඍජුව භූමියේ එලා ගන්න. ඒ කියන්නේ එතකොට අර කියන ඝර්ෂණ බලය අඩු වෙලා තවත් කාර්යක්ෂමතාව අපිට වැඩි ජල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි ෆුට් වැල් බට. ඒ කියන්නේ අපි ජල ප්‍රවාහයේ උස, පොම්පේ සිට ජල ප්‍රවාහයට තියෙන උස අවම මට්ටමේ තැනක තමයි අපි පොම්පේ ස්ථාපනය කරන්න ඕනේ. මොකද ඒ ෆුට් වැල් බටේ, ඒ කියන්නේ ෆුට් වැල්

0: අනිවාරෙන් පිළිසකර කරගන්න ඕනේ. අනිත් එක පද්ධති සවි කරලා තියෙන ජල නල උපාංග ෆිල්ටර් නැත්තම් ප්‍රෙෂර් ගේජ් සුද්ධ ජල සම්පාදන උපාංගය කියන්නේ ඩ්‍රිපර්ස් කියනවා අපි ස්ප්‍රින්කලර් ඒවා අනිවාර්යයෙන්ම සුද්ධ කරන්න ඕනේ. මේ වලේ අපද්‍රව්‍ය බැඳලා තිබුණොත් නියමිත පරිදි ජලය පිට කරන්නේ නැහැ. හරි, මෙන්න මේ කරුණු තමයි අපිට කරගන්න පුළුවන් ජල පොම්පේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් ක්‍රම. අනිත් එක තමයි තව චුට්ටක් මට දෙන්න. අපි තව ජල පොම්ප වර්ගයක් අපි බහුලව අපි ගොවි මහතුරු භාවිතා කරන මේ කපල් පොම්පය කියන එක. ඉතින් මේ කපල් පොම්පයක් කියලා කියන්නේ මම අර කිව්ව කොටස් දෙක. ඒ කියන්නේ ජල පොම්පය සහ පොම්ප කොටස සහ එන්ජින් එක නැත්නම් මෝටරේ මේක වෙන වෙනම තමයි තියෙන්නේ. ඒ දෙක එතකොට සම්බන්ධ කරලා තියෙන්නේ බෙල්ට් එකකින් නැත්නම් පටියකින්. මෙන්න මේ පටියේ නැත්නම් බෙල්ට් එකේ નિયમિત ආතතියක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඒ ආතතිය තිබුණ නැත්නම් බුරුල් වෙලා තිබුණොත් එහෙම අර එන්ජිමෙන් හෝ මෝටරෙන් හෝ ලබා දෙන වට ප්‍රමාණය, ඒ කියන්නේ වේගය අර ජල පොම්පේ කොටසට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඉන්ධන එන්ජිමට වැඩිපුර ඉන්ධන දුන්නට පොම්පෙන් අපිට වැඩි ජල ප්‍රමාණයක් ලබා ගන්න බෑ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක තමයි ඒ පොම්පේ සහ බලය සපයන කොටස, ඒ කියන්නේ එන්ජිම හෝ මෝටරේ එක එල්ලේ තියෙන ඕනේ. ඒ කියන්නේ එලයින් වෙන්න ඕන. එහෙම නැති වුණත් ඒ බෙල්ට් ඩැමේජ් වෙනවා. එහෙමත් නැත්තම් ඒ ස්පීඩ් එක හම්බෙන්නේ නැතුව ජල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. විදුලි මෝටරයක් ගත්තහම අපි පරීක්ෂා කරන්න ඕනේ. ගොඩක් නඩත්තු කටේ තුන හැ විදුලි මෝටරවල. නමුත් අපේ විදුලි මෝටරයේ දක්වා අපි විදුලිය අරන් යන ගමන් මාර්ගයේ කෙළවර, ඒ කියන්නේ මෝටරය ආසන්නේ අපි පරීක්ෂාවට ලක් කරන්න ඕනේ නිෂ්පාදකයා විසින් ඉදිරිපත් කරලා තියෙන අවශ්‍ය පොම්පේට අවශ්‍ය විදුලිය ධාරාව නැත්නම් විභවාන්තරය එතෙන්ට ලැබෙනවාද කියන එක. එහෙම නැති වුණත් එම මෝටරේ හනිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒ අවශ්‍ය වේගය නැතුව ජල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අසාමාන්‍ය ශබ්දයක් එනවාද ඒව පරීක්ෂා කරලා ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදු කරගන්න ඕනේ.
1: ඔව්, ඇතරම මේ අපි දැන් ජලය ලබා ගැනීමේදී විදුලියෙන් සහ ඉන්ධන වලින් කියන මේ දෙපැත්තෙන්ම අපි ලබා ගන්නවනේ. ඒ කියන්නේ ජල පොම්ප ක්‍රියාත්මක කරනවනේ. එතකොට දැන් ජල පොම්පයක් නම් ඉන්ධන භාවිතා කරනවා නම් අපිට කොයි වගේ කාලෙකින් මේ ජල පොම්පය අලුත් කරන්න, අපි කියනහට සර්විස් කරනවා කියලා මේ වගේ කරන්න ඕනද, කොයි වගේ කාලයකටද?
0: ඔව්, සාමාන්‍යයෙන් එන්ජිමක් සහිත ජල පොම්පයක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි අලුතෙන්ම ගන්නවා නම් සාමාන්‍යයෙන් වැඩපැය 20කින් සේවා කරන්න ඕනේ. මොකද එන්ජිමේ ගෙවෙන කොටස් වැඩි. ඒ නිසා ඒ එන්ජිම තුරට එකතු වෙන යකඩ අංශු ප්‍රමාණය, කියන්නේ සිලින්ඩරේ පිස්ටන් එක කැපිලා ඇතුල් වෙන මේ කුඩු ප්‍රමාණය වැඩි නිසා ඒවා ඉවත් කරගන්න අනිවාර්යයෙන්ම වැඩපැය 20කින් මුල් අවස්ථාවේ සේවා කරගන්න ඕනේ. ඉන්පසු සාමාන්‍යයෙන් කාලයක් ගියාට පස්සේ පැය 40කට වරක් වගේ සේවා කරගත්තොත් ප්‍රමාණවත්. ඊට අමතරව ඒ එන්ජිමේ සේවා කටයුතු බාහිරින් සම්බන්ධ කරලා තියෙන වායු ශෝධක ඒ වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම ඒ පවතින පරිසර තත්ත්වය අනුව අපිට සැරෙන් සැරේට සුද්ධ කරගන්න වෙනවා.
1: එතකොට ජල පොම්පයක් භාවිතා කරනකොට දැන් අපි ඉන්ධන වලින් භාවිතා කරා කියලා හිතමු. අපි දැන් පොට්වැල් එක සාමාන්‍ය අපි ඇලකින්, වැවකින්, ලිඳකින් දැන් ගොඩක් තියෙනවනේ අර නල ජල ක්‍රමය. මේ සියල්ලම භාවිතා කරනකොට පොට්වැල් එකේ ප්‍රමාණය එක දුර එක සමාන වෙන්න ඕනේද? එහෙම නැත්නම් අර ලිඳක පුට්වැල් ප්‍රමාණය වැඩි වෙන්නට දොන් ඔබතුමාට පැහැදිලි මං කියන එක. ඒ ඉන්ධන වලින් භාවිතා කරනකොට වගා ශේෂ්ත්‍රයේ සමහර විට තියෙන පුළුවන් මීටර් 100 200 එහා. එතකොට ඒ දුර ප්‍රමාණයන් කොයි වගේද? සම්නේ අපි ලිමිට් එකක් කියන නොහැකි වුණත් ජලය මේ යන දුර ප්‍රමාණය අනුව ඉන්ධන වැය වෙන ප්‍රමාණය වැඩි කියලා අපි හිතනවා සාමාන්‍යයෙන් හිතනකොට. ඒ ගැන චුට්ටක් පැහැදිලි කරොත්.
0: ඔව්, සාමාන්‍යයෙන් අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි භාවිතා කරන පොම්පට අපි කියන කේන්ද්‍ර අපසාරී පොම්ප කියලා. يعني

0: දෙයක් භ්‍රමණය කරලා ඒ ඇතිවන චාලක ශක්තියෙන් තමයි ජලය පොම්ප කරන්නේ. හරි, එතකොට එයාට ඇදලා ගන්න පුළුවන් උපරිම උසක් තියෙනවා. අපේ වායුගෝලන පීඩන තත්ත්වය යටතේ පරීක්ෂණ මට්ටමින් කරලා තියෙන්නේ සාමාන්‍ය මීටර් අඩි 25ක්. මීටර් 8ක් වගේ ප්‍රමාණයක් තමයි ජලය පොම්පේට ඇදලා ගන්න පුළුවන්. ඒක කොයි ස්ථානෙටත් මේ වායුගෝල පීඩන යටතේ පොදුයි. ඊට වැඩි කරගන්න බැහැ. වැඩි කරගන්නව නම් අපි පුට් වැල් එකට සම්බන්ධ කරන්න තව කොටසක් තියෙනවා. ඩීප් වෙල් කිට් කියලා කියනවා අපි ඒකට. එහෙම නැතුව සාමාන්‍යයෙන් නම් අඩි 25ක් තමයි උපරිම ඇදලා ගන්න පුළුවන්. එතකොට ජල පොම්පේ නිෂ්පාදකය සටහන් කරලා තියෙනවා කියලා අපි හිතමු අඩි 100යි කියලා. හෙඩ් එක අඩි 100ක් කියලා තමයි තියෙන්නේ. එතකොට අපි ඒ ඇදලා ගන්න ජල ප්‍රමාණය, ඒ කියන්නේ අපි හිතන්නකෝ මීටර් අඩි 25 වුණාට අපි අඩි 10ක් යට තමයි ජල මට්ටම තියෙන්නේ කියලා. එතකොට එයාට පුළුවන් ඒ ඉතුරු ටික එකතු වෙනවා එයාට පිට කිරීමේ පැත්තට. අඩි 25ක් ඇදලා ගත්තොත් එයාට පුළුවන් පිට කරන්න අඩි 75ක්. ඒ කියන්නේ ඔය කියන්නේ දුරක් නෙමෙයි, සිරස් උසක්. අපිට ඕනේ දුරකට දාගන්න පුළුවන්. ඒ ජල ඒ අනු වතුර ප්‍රමාණය අඩු වෙන්නේ දුර වැඩි වෙනකොට මේ බටවල තියෙන ඝර්ෂණ බලය නිසා. උස අනුව නෙමෙයි. ඔව්. එතකොට අඩි 100ක හෙඩ් එකක් තියෙන වතුර පොම්ප් එකකින් නම් අඩි 10ක් යටින් නම් අපි වතුර අදින්නේ අඩි 90ක් දක්වා පිට කරගන්න පුළුවන්. හැබැයි අඩි 90ම අපිට ගන්න බෑ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 60ක් 65ක් දක්වා තමයි ගන්න පුළුවන්. එහෙම වෙන්නේ ජල නල පද්ධතියේ සහ පොම්පේ තියෙන ඝර්ෂණ බල හේතුවයි. එතකොට අපිට නිෂ්පාදකයා කියනවා නම් මෙන්න මෙච්චරක් උසක් ගන්න පුළුවන් කියලා. ඒක අපිට ආසන්න වශයෙන් අර තැනට අපි 60 65 වගේ තැනට ලඟ වෙනවා නම් ඒක අපි කියනවා ගොඩක් කාර්යක්ෂමයි කියලා. ඒ වගේම තමයි දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නේ ගොඩක් දුරට අපිට ජල පොම්ප කරන් තිනවා ඉන්දන වැඩි වැය වෙනවාද කියන එක. නෑ, එහෙම වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. දැන් අපි ඒක විදුලි මෝටරෙන් ගන්න පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඇම්පියර් මීටරයක් සම්බන්ධ කරලා අපි පිට වෙන විසර්ජක නලයේ වැල් එකකින් වහන්න පුළුවන්. වහනකොට අපිට තේරෙනවා එයා පිට කරන ජල ප්‍රමාණය අඩු වෙනකොට එයාට වැය කරගන්න විදුලි ප්‍රතිභෝජන අඩු වෙනවා. නමුත් අපි මෙතනදී සීමාවක් තියෙනවා. 120ක් 30ක් දක්වා අපිට එහෙම කරගන්න පුළුවන්. හැබැයි ඊට වැඩි වුණාම පොම්ප කොටස අධික ලෙස රත් වෙනවා. ඒක අපි අර කියපු පොම්පේ හදවත වගේ කියන ඉම්පිලර් කොටසට ලොකු හානිය. ඒ නිසා අපි කියන්නේ විසර්ජක නාලය හැකිතාක් එයාට ගමන් පහසුව සලසලා දෙන්න කියලා. ඒ කියන්නේ අපි දිග වැඩි වෙලා වතුර එන්නේ නැති තැනට આવොත් එයාට පුළුවන් ඊගාර්ෂණ බලයෙන් උපරිම දුර ගමන් කරන්න තමයි. හැබැයි එතකොට ඉන්ධන පරිභෝජනේ වැඩි වෙනවා කියන කතාවක් එන්නේ නැහැ. නමුත් ජලය ලැබෙන්නේ නැති එක තමයි වෙන්නේ. හැබැයි එතකොට ඒ කියන්නේ අපි කාර්යක්ෂම නැහැ කියලා.
1: ඇත්තටම මේ තවත් ඒක ප්‍රශ්නයක් පමණක් අහන්න ඉඩකඩ තියෙන මේ කාලේ බොහොම ඉක්මනට ගියා. මේ දැන් අඩි 2000 ජල නල එළලා ජල පොම්ප භාවිතා කරනවලින් ගොවි මහත්වරු, එතකොට අර ඔබතුමා සඳහන් කළ විදිහට අර මේ ජල පොම්පය සේවා කිරීමක් සිදු වෙන්නේ නැහැ. කියන්නේ පැය 20කින් හෝ පැය 40කින් හෝ සමහර වෙලාවට අවුරුද්දක් දෙකක් ගිහිල් එකපාරම පොම්පේ නතර වුණාම තමයි ගොවි මහත්තුරු බලන්නේ මොකද්ද උනේ කියලා. එතකොට ඒ වගේ තත්ත්වයන්ට ලක් වෙන්නේ ඇයි එකපාරම?
0: ඔව්, අපි දැන් ඉන්ධන වලින් ක්‍රියා කරන ජල පොම්පයක් ගත්තොත් ඒකේ නඩත්තු එදිනෙදා නඩත්තු තියෙනවා. එදිනෙදා නඩත්තු තමයි අපි අනිවාර්යයෙන්ම එන්ජිම පණ ගන්නවන්න කලින් බලන්න ඕනේ ඔයිල්. ඒ කියන්නේ ලිහිදි තෙල් නිසි පරිදි තියෙනවද කියන එක. ඒ නිසා ඉන්ධන ඒවා ටික අනිවාර්යෙන් පරීක්ෂා කරනවා. එතකොට ඒ වලේදී සේවාව අර පැය ගානදී අපි සේවා කළ යුතුයි. එහෙම නැත්නම් අපේ එන්ජිමේ ආයු කාලය බොහෝ අඩු වෙනවා. හැබැයි අපි ගොඩක් ගොවි මහත්තුරු දැන් විදුලිය තියෙන ප්‍රදේශවල හුරු වෙලා තියෙන මේ විදුලියෙන් ක්‍රියා කරන ජල පොම්ප භාවිතා කරන්න. එහිදී අපිට විදුලියෙන් ක්‍රියා කරන ජල පොම්ප ගත්තොත් නඩත්තුව ඉතා අවමයි. අපි නිවෙස්වර නම් අපි දන්නවා සාමාන්‍යයෙන් ස්විච් එක දාලා වතුර ආවේ නැත්නම් තමයි අපි ගිහිල්ලා පරීක්ෂා කරන්නේ ජල පොම්පේ තියෙනවද කියලා. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ විදුලියෙන් ක්‍රියා කරනකොට නඩත්තුව ගොඩක් අඩුයි. ඒ නිසා තමයි මේ එහෙම තත්ත්වයක් එන්නේ.
1: මහිතනේ අපිට මීට වැඩි අද දවසේ කතා කරන්න ඉඩකඩ නැහැ. සමහර විට ඔබට ගැටලු ඇති निराකරණය කරගන්න අපි ඔබට කියනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂ ගොයිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානීය පුලියන්කුලම අනුරාධපුර. නියෝජ්‍ය අධ්‍යක්ෂ ගොයිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානීය පුලියන්කුලම අනුරාධපුර. එහෙම නැත්නම් 02552224 02552224 දුරකථන අංකයෙන් හෝ ඒ ලිපිනයෙන් ඔබට විමසීම් කරන්නට පුළුවන්. ඔබට මේ ජලපොම්ප භාවිතයේදී ඉන්ධනවලින් එහෙම නැත්නම් විදුලියෙන් සිදුවෙන අවහිරතා, එහෙම නැත්නම් ඒ සම්බන්ධව දැනගත යුතු කරුණු කාරණා තවදුරටත් දැන ගැනීම සඳහා අද දවසේ අපි රජරටයි ගෝබිමයි තුලින් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. අද අපි ඔබේ ජලපොම්පෙන් ඉන්ධන භාවිතය කාර්යක්ෂම කිරීම තුලින් වැඩි ජල ප්‍රමාණයක් ලබා ගැනීම පිළිබඳව තොරතුරු කතා කළේ ගොයිපල් යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ ගොයිපල් කළමනාකරු කෘෂිකර්ම උපදේශක ජගත් පුෂ්පකුමාර මහත්මයා මේ පිළිබඳව පැහැදිලි කරා. සම්පත්දායකත්වය ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කෘෂිකර්ම උපදේශක බන්දුල ඉෂ්ඨවීර මහතා, එවැගේම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලණී පද්මපාල මහත්මිය සහ තාක්ෂණික සහාය නිශානිදිල් රුක්ෂි මහත්මිය අද දවසේදී වැඩසටහනට සහභාගී වුණා. සවස් 7 දිනකින් අනතුරුව නැවත ඊළඟ බද අදත් පුරුදු වෙලාවට ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අවසරයි අදට සමුගෙන යන්න රජරටයි ගෝබිමයි තුලින් මම ජීවන්ත රූපසිංහ.
2: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී
1: අපනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී,
1: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොල සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03775500.
2: ඔන්න පොඩ්ඩනේ, රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
3: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
2: සෑම බදාදා දිනකම සවස 4:15ට
3: කැප්ටන් ලොක්කයි
2: ඩ්‍රොයිඩ් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
4: දැනුම සොයන්න,
5: වැඩ වඩන්න,
6: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
2: FM 90.1, FM 107.3 රජලට සේවයෙන්.
0: පෙරවරු 9:48 දැන් වෙලාව.

0: ගිහඬ රන්ජන් ජයතිලකගේ.
1: මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
5: දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා. සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.

0: කුමාරෝත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය.
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය.
0: දුරකථන අංකය 03-577-500.
1: එකසිය හතයි දශම තුන රජරට සේවය. මේ අපේ රේඩියෝ එකයි.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සංනිවේදනයක් කරා
2: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
1: රජරට සේවය MHz 107.3
2: මේ පැයි පුවත්
3: වේලාව පෙරවරු 10යි. මේ පැයේ පුවත දිවයින පුරා පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය මඳුර සෙනවිරත්න මහතා සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි. විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත කල් දැමූ බවත් එය කඩිනමින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. මීළඟ පැයේ පෝත පෙරවරු 11ට
1: රජරට සේවය MHz 107.3
2: මේ පැයි පුවත් RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
4: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලොව්තුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු වරණ
5: lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
6: දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු 3ට රජරට සේවයෙන් දහම් සුව වන්දනා සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු 3ට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්
1: එකසිය හතයි දශම තුන මේ අපේ රේඩියෝ එකයි.

0: පෙරවරු 10යි විනාඩි 5යි දැන් වෙලාව මේ බදාදා උදෑසන ගීත ඉල්ලීම. ප්‍රිය මිතුර මිතුරිය 02.5 22 20 930 මැදිරියේ දුරකථන අංකයෙන් ඉන්න මේ පැත්තට ඔබ ප්‍රිය කරන ගීත අහන්න. සිසිල සේනාරත්නගේ ගීතයක් තෝරාගත්ත කෙනෙක් ඉන්නේ. අයිබෝවන්.
1: අයිබෝවන් ජීවන් ප්‍රතික් මම අනිල් මැන්ඩිස් මත්තිගොඩ සර්ගස්සවතේ තුන්වෙනිපත් වගෙන් අද මම ඉල්ලන ගීතයේ ඇටේසගේ මුල් කාලයේ තිරගත වුණු හදපාන චිත්‍රපටියට සිසිල සේනාරත්න සූරීන්ගේ සංගීතයට හර්බර්ට් එම් සෙනවිරත්න සූරීන්ගේ පංහිදී ලියුණු සිසිල සේනාරත්න සූරීන් ගායනය කරපු ඒ වගේම හර්බර්ට් එම් සෙනවිරත්න සූරීන් රංගනයෙන් දායක වුණු ඉදිරි සෛලිකල පැල්පතේ ඇති සාමිනත මහමාගේ ඒ චිත්‍රපට ගීතේ තමයි අද ඉල්ලන්නේ. එකතු කරගන්නවා රත්නල්ජායි දිසෙන්තුර ඩීම් රණවීර මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාමත්, විදුපුර ගාහින් සුමතිපාල මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාමත්, පිළියන්දල ආනන්ද කල්දේර මහත්මයා, හදි කල්දේර මහත්මිය, බදුල්ලේ ඥානා කුමාරි පෙරේරා, රදවස්නේ ගාමිණී විරසිංහ මහත්මයා, දමදෙනී බර්නාඩ් ලියනගේ මහත්මයා, පල්ලවෙල නයිනිකාන්ති, මාතලි ආදීන්තුගොල්ල, කුරුණෑගල වැහැර නිල්කම් ප්‍රාන්ස් මහත්මයා, කන්දල මේ සරත් දසනායක මහත්මයා, නොච්චියාගම සොම්සිරි මහත්මයා, ඔලොන්නගේ ආර්යදාස මහත්මයා, නිමල් සේනාරත්න මහත්මයා, ඒ සුගතපාල මහත්මයා, දිල්හෙන්පුර ඉන්ද්‍රාණි මහත්මයා,

0: බදාදා උදෑසන ගීත ඉල්ලීම් එකතු ආරම්භමින් සිසිර සේනාරත්න ගීතය ගායනා කළේ අයිබෝවන්.
1: අයිබෝවන් මිස්, මම මහකිරුමෙටියාව කාටකට ගිලින් කේසුකට පාල. මම ගලමිදේ අලුත් දෙවුල් ලලිත් කුමාර මල්ලි, සත්වර සමන් ආලංගොඩ මල්ලි, පවුලි සිල් දනා තෙල් දිනේ සුමරත මල්ලි, ඒකම අලාගුව කැකුලානේ රත්න කාඳ මල්ලි, ලග්ගල සරත් මදුමාන මල්ලි, මාදම්පි පැටනගරේ ශාන්ත දේශම්පුර රණවීර, ඒ වගේම සල්ගස්යායේ අපේ අනිල් මිනිස් මාස්ටර් මේ වෙලේ ආගෙන ඉන්නවා, ගොකනල්ලේ පුණ්‍ය සිරි මල්ලි, මදලකට උඩවංග දිනත සද්දරමාන අමම්පල සද්දයන්ගේ දකුණු කළුපින කුමුදිකා, ප්‍රියන්දලේ මාජි කද්දර ආනමගේ සිල් ඇයට ඇතනාගේ දේශම්පුර ඉන්ද්‍රාන් රත්නපාල යුවල, ඒකම කැකිරාව මාධ්‍යට ගොපාත්ම රත්නායක වාරිපුල නිලුකා, කුලියාපිටියේ මානි ජයකොඩි නොච්චාගම සෝම සිරි, නිමල් සේනරත්න මහකිරිමැච්චාරෙන් මාව යමුණා චම්පිකා සෙනිවරත්න ඉන්නවා මිහින්තලෙන්,

0: ජමුණරාණී ප්‍රධාන පිරිස ගීතය ගායනා කළේ පෙරවරු 10යි විනාඩි 15යි දැන්. බදාදා උදෑසන ගීත ඉල්ලීම් එකතු වේ තවත් ගීතයක් අහන්න සූදානම්. අයිබෝවන්.
1: අයිබෝවන්, පුණ්‍යවන්ත ඔබතුමියට වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට පුළුවන් නම් මට ඉන්ද්‍රනී සේනාරත්න මහත්මියගේ ගීතයක් ලබා දෙන්න. එතුමියගේ ගීත බොහොම ප්‍රචාර වෙන අඩුයි. මං මේ ගීතයට එකතු කරගන්නවා මගේ කල්යාණ මිත්‍ර දීසෙන් පුර ඩීඑන් රණවීර කියඳු, අනිල් වෙන්ඩිස් මහත්තයා, මත්තේ කොඩි, වැහැර නිව්ටන් ප්‍රාන්දු මහත්මයා, ඒ වගේම නොච්චියාගම සෝමසිරි මහත්මයා, පොළොන්නරු ස්වර්ණී තිලකරත්න මහත්මිය, ඒ වගේම දීසෙන් පුර ඉන්ද්‍රාණී ගුණවර්ධන මහත්මිය එකතු කරගන්න. ඔබතුමියට නැවත ගෞරවනීය ස්තුතිය පුද කරනවා මට අවස්ථාව ලබා දීම ගැන.
0: මේ ගීතය ලූෂන් බුලත් සිංහලගේ ගේයපද සංකල්පනාවක්, සිසිර සේනරත්නගේ සංගීතය, මේ ඉන්ද්‍රාණී සේනරත්නය.

0: බදාදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ අප රැඳෙන්නේ අයිබෝවන්.
1: අයිබෝවන් වාසනාවන්ත නිදුක් නිරෝගීමත් සුබ දවසක් වේවා ජීවන්ත ආරෝපසිංහ මහත්මිය ඔබතුමියතුළු සියලු දෙනාටම. මම සේරුවාවිල KDA සමරසිංහ. මං අහන්න කැමැති අද විශාරද නන්දා මාලනී ගායනා කරන දේවදාසී මං ගීතය. ගීතය අහන්න එකතු කරගන්නවා නාලන්ද සපුගස්යායේ පත්මා ගමගේ අක්කා W පුෂ්පා කාන්ති ඇතුළු පවුලේ සියලු දෙනාමත්. රජරට ගුවන් විදුලියට ලැබැඳි මගේ හිතවත්ම මිතුරු මිතුරයන් සියලු දෙනාමත්, ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර රණවිරුවන් රණවීරවරියන් සියලු දෙනාමත්, සුවසේවේ නියුතු සුවවිරුවන් සුවවීරවරියන් සියලු දෙනා සමගින්, සිවිල් ආරක්ෂක බලකායේ සේවයේ නියුතු සොයුරන් සොයුරයන් සියලු දෙනාමත් එකතු කරගනිමින්, විශේෂයෙන්ම මම රාජකාරී කළ පස්වන බලෑනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ දහස් සේවන බලෑනිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටවත් නිලධාරීන් සහ සෙසුනිලයන් සියලු දෙනාමත්, ආබාධිත රණවිරු සොයුරන් සියලු දෙනාමත්, විශ්‍රාමිකව සිටින මගේ මිතුරන් සියලු දෙනාමත් ගීතයන් එකතු කරගන්නවා. බොහොම ස්තුති අවස්ථාව ලබා දුන්නට.
0: සුනිල් ආරියරත්නයන් ලියූ ගීතය සංගීතවේදී රෝහණ වීරසිංහ සංගීතවත් කළේ විශාරද නන්දා මාලිනී ප්‍රධාන.

0: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සූතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි. දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා. සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.
1: ආහාහා මොකද ඔය කරන්නේ?
2: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන්. සත්‍ය විවරණ.
0: තිලෝ තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්.
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන්

0: දුවයි තුනයි හතයි හතයි පන්සීයයි පන්සීය. පෙරවරු දහය පසු වී විනාඩි 31 දැන් වෙලාව මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ගෙනෙන බදාදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව සමග ඔබ අප රැඳෙන්නේ. අයිබෝවන්.
1: මලිනීගේ
2: ගීතය අහන්න කවුද එක් කරගන්නේ?
1: මලිනී මහත්තයා දයාරත්න පුතාලා දෙන්න. ගයන සඳුරු වෙන්ද බබා ලවයි අනමුදින් සුන්දලා හිටියා රැච්චි මැදින් ඔයාවත් එකතු කරගෙන අපි ගීතය හමු.
0: එච්.ආර්. ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක සමග ගායනා කළ ගීයක්. මේ චිත්‍රපට ගීතයක්. චිත්‍රපටය චින් චින් නුනා.

0: ගීතය ගායනා කළේ අයිබෝවන් කලාසූරි අල්හාජ් මොහිදින් බෙක් ගයන ගීතයක් ඔබ ප්‍රිය කරන්නේ. චන්ද්‍රලතා අනුරාධපුර දෙවන පියවරෙන් අහගෙන ඉන්නවා කියලා අපි හිතනවා චන්ද්‍රලතා. ඉතින් මේ හැමදාම අපි මැදිරියට එන්නේ නැහැ. චන්ද්‍රලතා මැදිරියට පැමිණියා කියලා අපි දැනගත්තා. ඉතින් ඔබත් එක් කරගන්නවා අපි ඊළඟ ගීතය අහන්න. ගීතය ලබා දෙන්න අපි සූදානම්. 10:36 දැන් වෙලාව.
1: රස ජනනී අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
2: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
2: දුරකථනය 0812 388 651. රසජනනී
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
3: දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා. සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සමන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.

network. Veni, veni. Ah, Valgeya Tigona, Messenger.

අපි එනකොට පුතුවදදී පුස්තරෝග වනපිළියන් කළඟ ගති දැන් දැන් කලට ඇගේ හැපුනත්.

0: කලාසූරි අල්හාජ් මුහිදීන් බෙග් ප්‍රධාන පිරිස ගීතයේ ගායනා කළේ. අයිබෝවන්
1: සුබ දවසක්, සුබ උදයකනක් ආදරණීය ඔබතුමියට. බදුලින් ඥානා කුමාරි පෙරේරා. මට අද දෙන්න සුජාතා අප්පනායකගේ ගීතයක්. ගීතයක එකතු කරගන්නවා රජරත සේවයේ ඔයාලා සියලුම දෙනාවත්. මාජි කල්දේරා වරකාපල පාත්නංගි රම්යා බතුවිත නංගි සීතා වනිව දක්කා සීලවති වීදී සුමන රත්න අනිල් මෙන්දිස් තිලක සිරිද සිල්වා තිලක් මංචනායක ජගත් චන්ද්‍රසිරි කුම්ජිකා සිරෝන් අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්. තෙරුවන් සරණයි.
0: ගීතයක් අහන්න. තිලක් මංචනායක ඇතුමල් පිටිය පොළොන්නරුවේ සිට අපිට යොමු කළ තැපැල්පත තරංග රංග මදු සුදු ඇතුළු ගෝණේ මිතුරු මිත්‍රයන් සියලු දෙනාම එක් කරගන්න කියලා ඔහු අපිට තැපැල්පත යොමු කරන්නේ. ඒත් එක්කම ඔහු මේ කවියකුත් සඳහන් කරලා තියෙනවා, සරසන අපේ හිත් ගී රස එකට අනා සුර කුමරියනි සුර ලොව රස මිහිරගෙන කරදර දුක් තැවුල් නොමවි තුටිනි මනා සරදේවා පතමි රජරට කුමරි දිනා. තිලක් මංචනායක ඇතුමල් පිටිය පොළොන්නරුවේ සිට ඒ විදිහට කාව්‍ය සංකල්පනාවක් එක්ක ගීතයක් අහන්න අපිත් සමගින් එක් වෙන්නේ. ඔබ සැම වෙනුවෙන් මේ ආචාර්ය සුජාතා අත්තනායක.

0: ආචාර්ය සුජාත අත්තනායකගේ ගී හඬ අයිබෝවන්.
1: රසිකා මදුසා සසන්යා සුපුන් දිලංකත් මේ විලවේ රජරට සේවයන සිරද නාමත් එකේ ගීතය හා බොහොම ස්තුතිය අවස්ථාව ලබා දුන්නට.
0: ඔබ වෙනුවෙන් මේ චන්දන ලියනරච්චී.

0: පෙරවරු 11ට තවත් විනාඩි 11ක කාලයක් තියෙන්නේ. අයිබෝවන්
1: අයිබෝවන් ඔබතුමියට මම ආනමනවින් සුනිලා හෙට්ටිආරච්චි ගීතයක් තේරුවා. ගීතය නිකුත් කරගන්නවා රත්නකහඬව, මාලනී ජයකොඩි, පොන්නිසිරි, ශාන්ත විජේසිංහ, නිමල් සේනාරත්න, කේ සුගතපාල. බොහොම ස්තුතියි
0: ඔබ ප්‍රියකරන ගීහඬ ඉන්ද්‍රානි පෙරේරාගේ.

ඉන්ද්‍රනී පෙරේරාගේ ගී හඬ අයිබෝවන් ගලෙන් පිදුනව අලුත් දියුල් වැව ලලිත් කුමාර තමයි දුරකථනයෙන් ඇවිල්ලා හිටියේ මේ පැත්තට. දුරකථනය විසන්දි වෙලා තියෙනවා. කොහොමනත් අපි ලලිත් ප්‍රියකරන ගීතය අහන්න සූදානමින් ඉන්නේ. අපිට ලිපි තැපැල්පත් කිහිපයකුත් ලැබිලා තියෙනවා. අපි ඒ අයටත් ඉඩකඩ ලබා දෙනවා. අබන් පොළ වලලිය නිරංජන් බණ්ඩාර දුරංක සමීර ධනපාල අනුරාධා ධම්මිකා ඇලඩින් සහ අබේසිංහ ඇතුළු පිරිස එක් කරගන්නවා මේ ගීතය අහන්න. ප්‍රියන්ත හෙට්ටිආරච්චි මාලිනී ශ්‍රියාලතා උදේශිකා මදුෂානි යක්කල මහීපාල ගොඩ සිට අපිට තැපැල්පතක් යොමු කරලා තියෙනවා. ඒ වගේම තවත් පිරිසක් එක් කරගන්න සූදානම්. පොල්ගොල්ල පල්ලේ ගුණනෑපානේ ඉශාන් රත්නායක ගාමිණි රත්නායක සම්පත් ගුණවර්ධන උපසේන දිසානායක ගාමිණී කල්දේරා ඇතුළු පිරිසත් තැපැල්පතක් යොමු කර තිනවා. රත්තොට වලතලාවේ සමන් හලන් ගොඩ සදීප ලක්ෂාන් උදේනී සමන්මලී ඇතුළු ගුණේ මිතුරු මිතුරියන් සියලු දෙනාම එක් කරගන්න කියලා අපිට තැපැල්පතක් යොමු කර තිබෙනවා. ඒත් එක්කම ගෝන දූවේ සුමිත්‍රා ඉන්ද්‍රාණි ඇතුළු පිරිසත් ගීතයක් අහන්න කැමතියි කියලා තැපැල්පතක් යොමු කර තිබෙනවා. ආයේෂා දිල්රුක්සි මානෙල් ජයකොඩි සුරංජිමාලා හේරත් අචල දිල්රුක් සෙනිවිරත්න අනුර සෙනිවිරත්න දීපරත්න කපිලරත්න සේපාලෙ ජයතිලක යහළු යෙහෙලියන් පිරිසක් අනුරාධපුර දෙවන පියවරේ සිට ගීතයක් අහන්න එක් වෙනවා කියලා තැපැල්පතක් යොමු කරලා තියෙනවා. ඔබ සියලු දෙනා එක් කරගෙන කේ සෙබස්තියන් පීරිස් රචනාකට සංගීතවත් කළ ගීතයක් මයිකල් පීරිස්ගේ හඬින් ඔබ වෙත තිලන කරමින් අපි බදාදා උදෑසන ගීත ඉල්ලීම් එකතුව නිමා කරනවා.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සංනිවේදනයක් කරා
2: RS වානිකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානිකම්හි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානිකම්හි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානිකම්හි
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයි පුවත්
3: වෙලාව පෙරවරු 11යි. මේ පැයේ පුවත 2026 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද පැවැත්වේ. මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් දෙවැනි හා තුන්වැනි කාර්තු සඳහා ඉදිරිපත් කළ විදුලි පිරිවැය ඇස්තමේන්තුව අනුව සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් අද දිනේදී මහජන මත විමසීම සිදු කරන බවයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එම මහජන අදහස ලබා ගැනීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ ආයතන සංනිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය. විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ තීරණය ලබන සෙනසුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මධ්‍යන 12ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: රජරට සේවය මෙගහත් 107.3
2: මේ පැයි පුවත් RS වානිකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානිකම්හි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානිකම්හි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානිකම්හි
4: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලොව්තුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

දහම් සුව වන්දනා ධර්ම දේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජ රට සේවයෙන් දහම් සුව වන්දනා සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.

0: 11 පව වෙලා විනාඩි 5යි. හයි බුවන් සුබ උදෑසනක් කියලා යලිත් ප්‍රාර්ථනා කරනවා. ජානකී සුබ උදෑසනක් හයි බුවන්.
1: සුබ උදෑසනක්.
0: මේ ආයමත් ආදරෙන් එකතු වුණා 11ට. මේ හෝරාව අපි දන්නවා අපේ ආදරණීය හිතවත හිත හිරිවට්ටන මතක ආරවසන හැඟුම් හෝරාව කියලා තමයි අපි මේ හෝරාව නම් කරලා තියෙන්නේ. ඉතින් හැම දවසකම අපේ ජීවිතයේ මතකයක් රඳවපු වචනයක් එක්ක ඒ වචනෙත් එක්ක බැඳුණු ගීත ගොඩකුත් අරගෙන ඔබේ ජීවිතයේ අත්දැකීම් අපසට ගිහිල්ලා ආවර්ජනය කරන හෝරාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි තෝරාගත්ත වචනේ තමයි ඔබට මට අපි හැමෝටම බොහෝ සෙයින් සමීප වචනයක් දෛවය. ඉතින් දෛවය කියන්නේ සමහර වෙලාවට අපිට ඕන ඕන විදිහට ලියන්න පුළුවන් කතාවක්ද? එහෙම නැත්නම් ලියවිච්ච කතාවක අපි රඟපාන නළුව විතරද? සමහර හමුවීම් දෛවෝපගතයි කියලා අපි කියනවා. ඒත් ඒ හමුවීම් පවත්වගෙන යාම දෛවයට විතරක් බාර දීලා අපිට නිහඬ වෙන්න පුළුවන්. මොකද හිතෙන්නේ? අදායමත් ආදරෙන් මතකෙත් නැගෙන මාතෘකාව දෛවය. ඉතින් මේ ගැන හිතෙන දෙයක් කියන්න 02552220930 ඔබට හිතෙන දෙයක් ලියන්න 07194130540.
1: ඔය කියන එකට තව චුට්ටක් එකතු කරන්න හිතුණා. දෛවය. එහෙම නැත්නම් අපි මේකට තවත් වචනයක් කියනවා, ඉරණම. හරි. ඉතින් මේක පැයක් නෙවෙයි, දවස් ගාණක් කතා කරන්න පුළුවන් මාතෘකාවක් කියලා මට වගේම ඔබටත් හිතෙනවා ඇති. අපි වෙනුවෙන් පාලනයකින් තොරව සිදුවන සිදුවීම් මාලාවක් මේ විශ්වයේ තියෙනවනේ. ඉතින් ඒ සියල්ලම කලින් තීරණය කරලා තියෙනවා කියනවා. මේ මේ මතයේ මූලික පදනම සමහර වෙලාවට එහෙම අපිට අර්ථකථනය කරන්නත් පුළුවන්නේ. බලමු. කොහොමද ඒක දැනුනේ?
0: සහ දැනෙන්නේ.
1: නේ. නේ. 11 විනාඩි 7යි. දැනෙන්න කතා කරන්න ආරාධනා කරනවා. මැසේජ් කරන්න පුළුවන් අපිට නේද?
0: 07194130540 දුරකථනයේ WhatsApp මගින්, 02552220930 දුරකථනයේ සජීවීව.

0: දෛවය පිළිබඳව කතාබහ කරන අපේ හිත හිරිවට්ටන මතක හාරවසන හැඟුම් හෝරාවේ පළවෙනි දුරකථන ඇමතුමේ ඉන්නවා කාටගස්දිගිල්ලේ ඉඳලා අපේ බොහොම ආදරණීය හිතවතෙක් නිමල් මහතා. ආයිබුවන් සුබ උදෑසනක්.
1: ආයිබුවන් මහත්මිය සුබ උදෑසනක්. ඔබත් මාතම කාරණා මහත්මියට නිමල් කියනස් නේ. දෛවය පිළිබඳව මම කතා කරන මාතෘකාව බොහොම අත්‍යන මාතෘකාවක් නේ. මම බලාපොරොත්තු අපේක්ෂා කණිත පෙරලා නිමල්
0: මේ ඔබේ දුරකථන සම්බන්ධතාවයේ පුංචි බාධා කීපයක් නිසා පැහැදිලි නෑ. පොඩ්ඩක් ඔබ ජංගම දුරකථනයකින් නම් අපිට අමතන්නේ චුට්ටක් එහාට මෙහාට වෙලා සම්බන්ධතාවය හදාගමු නේද?
2: දැන්
0: දෛවයේ
2: කියන මං හිතන්නේ ඒකත් දෛවයේම තමයි. ගොඩක් කියලා ලයින් එකේ අපිත් එක්ක හිටියත් එකතු වෙලා මේ අපිට පැහැදිලි මදි. අපි තවත් අවස්ථාවක් උත්සාහ කරලා බලමු. බොහොම ස්තුතියි මේ කරපු උත්සාහයට. තව ගොඩක් දෙනෙක් අපිට මේ ගැන ලියනවා කියනවා. අපි වෙන අදහසකට යමු.
0: ඔව්. අපි මේ මාතෘකාව ඊයේ ඉඳන්ම සමාජ මාධ්‍ය ජාලවල අපේ ප්‍රචාරය කරාම අද දවසේ කතා කරන්නේ මේකයි කියලා අපිට නිතර ලියන හිතවතියක් යමුනා මහව ඉඳලා යමුනා කුමාරී මෙන්න මෙහෙම කෙටි නිර්මාණයක් අපිට එවලා තියෙනවා. දෛවය, ඔබ සතුට සැනසුම ගෙනෙන දා මම එය හදවතින්ම වැළඳ ගන්නෙමි. එහෙත් ඔබ දුක ශෝකය ගෙනෙන දා ඒ වඩාත් දැනුනේ මගේ නෙත් අගටය. නමුත් මම එය සතුටින් යුතුව බාරගෙන කඳුළු පිසදා දෙපයින් නැගී සිටිමි. දෛවය, ඔබ මට සුදු මල් පොකුරක්ම වේවි. මහව යමුනා තමයි ඒ විදිහට ලියන්නේ.
2: යමුනා එහෙම ලියනකොට දැන් මේක විවිධ දෘෂ්ටි කෝණවලින් දෛවය බලලා තියෙනවා. බොහෝ ආගමික මතවාදවලට අනුව නැත්තම් ආගම්වලට අනුව දෛවය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත හෝ පෙර ආත්මවල කළ කර්මය කියලා දෛවයට ඔන්න එක පැත්තකින් නමක් දානවා. දැන් විද්‍යාවේදී මේක නියතවාදය කියලා කියනවා. හේතුඵලවාදය අනුව සෑම සිදුවීමකටම නිශ්චිත හේතුවක් තියෙනවා කියලා ඔන්න එහෙම කියනවා. දර්ශනය අතලේ බලනකොට සමහර දාර්ශනිකයන් කියනවා මේ දෛවය කියන්නේ අපි විසින්ම අපේ සිතුවිලි හරහා ගොඩනගාගත්ත මාවතක් කියලා. කැමැති එකක් දාගන්න නේද? එහෙම තමයි. කොහොම හරි දැන් දෛවය කියලා කියන්නේ සමහර ලාට අතීතයේ සිදුවුණු සිදුවීම්, වර්තමානයේ තියෙන දේවල්, අපිට අතීතයේ වෙන්න තියෙන දේවල් උනාට පස්සේ ඒක දෛවය කියලා පැත්තක තියෙනවා නේද?
0: සහ වෙන්න තියෙනවා නම් යමක් ඒකත් ඒ විදිහට සිද්ධ වෙවි කියලා
2: නේ. ඔව්. ඒ අතරේ සනත් අයියේ සමහර වෙලාවට අපි කියනවා දෛවය යහපත් විදිහට වෙනස් කරගන්න අපිට පුළුවන් කියලා නේද?
0: උත්සාහයෙන්
2: පැවැත්මෙන් නේද? ඉතින් එහෙම තියෙනවා. ඒක නිසා දෛවයට අභියෝග කරන්න හිතමු යහපත් විදිහට නේ.
0: දෛවය අපිව මුණගස්සයි, නමුත් අපව එක්ව තබා ගන්නේ ආදරයයි.
2: පැහැදිලි.
0: අපි අද දෛවය ගැන කතා කරන්නේ මෙන්න මේ පැත්තට 0.7194.30.540 දුරකථනය ඔස්සේ WhatsApp මගින් ඔබට පුළුවන් අපිට දෛවය පිළිබඳ නිර්මාණාත්මක අදහසක් එවන්න. ඒ වගේම 0.25522.20.930 දුරකථනයෙන් සජීවීව සම්බන්ධ වෙන්නටත් පුළුවන්. අපි ගීතයකට යමු.

0: මහතා, එකොළහ පහ වෙලා විනාඩි 18යි වෙලාව. ඉතින් අපි දෛවය පිළිබඳව කතා බහ කරන හෝරාවෙ රැඳිලා ඉන්නේ. ඉතින් මේ අතරතුරේ අපිට දුරකථන ඇමතුම් කීපයක් ආවා. මම හිතන්නේ කිරිමැටියාවේ සුගතපාල මහතා කතා කළා, ඒ වගේම දියසෙන්පුරේ ඉන්ද්‍රාණි මහත්මිය කතා කළා.
1: දියසෙන්පුර ඉඳලා ඉන්ද්‍රාණි කතා කළා. අපිට කියන්නේ ඇත්තටම සමහර වෙලාවට නෙමෙයි, ගොඩක් වෙලාවට ජීවිතයේ දෛවයට අභියෝග කරන්න පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි, සමහර දෙන දේවල් වලට අභියෝග කරන්න පුළුවන්. ඒ පැවැත්ම නිසානේ, ඒ පැවැත්මේ විවිධ වෙනස්කම් නිසා එහෙම පුළුවන් ඇත්තටම.
0: සුගතපාල මහත්මයා කිව්වේ දෛවය කියන්නේ කර්මය වගේ, එහෙම
1: අදහසක් තමයි කිව්වේ. එක එක අදහස් එන්න පුළුවන්
0: නේද? අපිට එක එක විදිහට අර්ථකථනය කරගන්න පුළුවන්. ජානකී, මේ අපිට චන්දන ප්‍රදීප් අපිට හැමදාමත් මේ කටයුත්තේදී ටිකක් අර දාර්ශනිකව මේ මාතෘකා දිහා බලන අපේ හිතවතෙක්. එහෙම හිතවතුන් කීප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. චන්දන ප්‍රදීප්ගේ අදහසට අපි මේ වෙලාවේ සවන් දෙමු.
2: සනක් වේවා. අද කතා කරන්නේ මාතෘකාව දෛවය. මොකද්ද මේ දෛවය කියලා කියන්නේ? දෛවය කියලා කියන්නේ පූර්වාත්ම භාවයක ඉඳන් පතාගෙන ඉන දෙයක්ද? එහෙම නැත්නම් දෛවය කියලා කියන්නේ පෙරාත්ම භාවයකදී එකතු කරගත්තු දෙයක්ද? අපි උදාහරණයකට ගත්තොත් අපි කියනවා මේක අපේ දෛවය කියලා කියනවා. මොකද්ද දෛවය කියලා කියන්නේ? මේක අපේ දෛවය කියලා කියන්නේ ඇයි අපි? දෛවය අපිට භෞතිකව පේන දෙයක්ද? ස්පර්ශ කරන්න පුළුවන් දෙයක්ද? දෛවය කියන්නේ අපි විසින් ගොඩනගාගත්තු දෙයක්ද? නැත්නම් අපි වෙනත් ආත්ම භාවයකදී කරපු කීපු දේවල් නිසා අපිට ලැබෙන ප්‍රතිඵලයද දෛවය කියන්නේ? එහෙනම් කර්මය කියන්නේ මොකක්ද? කර්මය දෛවය දෙක මේකක්ද? දැන් මේක ටිකක් ගැඹුරින් අපි කතා කරන්න ඕන දෙයක්. මගේ දැනීමේ හැටියට දේශපාලන විද්‍යාත්මකව, ආර්ථික විද්‍යාව, එහෙම නැත්නම් මනෝවිද්‍යාව, එහෙම නැත්නම් සමාජ විද්‍යාව, මේ මොන පැත්තකින් බැලුවත් මට හිතෙන්නේ දෛවය කියන එක අපි අර්ථකථනය කරගෙන තියෙන හැටි වැරදි කියලා මම හිතන්නේ. ඇත්තටම දෛවය කියලා එකක් තියෙනවද? කොහෙද ඒක තියෙන්නේ? දෛවය කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද? දෛවයත් එක්ක අපේ තියෙන සම්බන්ධය මොකක්ද? අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්ද? මම දෛවය කියලා එකක් මම දැකලත් නැහැ, මම දෛවය කියලා එකක් මම අහලත් නැහැ. දෛවය කියන්නේ මොකක්ද කියලා මට අර්ථ විග්‍රහ කරගන්නත් බෑ. ඕක නේද ඇත්ත තත්ත්වේ? දැන් අපි ගොඩක් කට්ටිය කියනවා මේක අපේ දෛවය අනුව විච්ච දෙයක් කියලා. මොකක්ද ඒ දෛවය? කොහෙද ඒ දෛවය අපිට හම්බ වුනේ? කොහොමද ඒ දෛවය කෙනෙක් අපි අර්ථකථනය කරගන්නේ? මම හිතනවා ඒක අපිට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. දෛවය කියලා අපි දැන් ওই හිතන්නේ ආත්මෙන් ආත්මයට අපිට ලැබෙන දෙයක් කියලානේ හිතන්නේ. අපි పూర్ව ආත්මයක කරපු දෙයක්, එහෙම නැත්නම් පෙර භවයක කරපු දෙයක් නිසා ඒ තුලින් ඒක රාශිය කරගත්තු දෙයක්. හරිය නිකන් බැංකුවක ඩිපොසිට් එකක් දාලා ඒකට ලැබිච්ච පොලියක් වගේ දෙයක්ද උන දෛවය කියලා කියන්නේ? ගිණුමක අපි මුදලක් තැන්පත් කරනවා, ඒක පොලිය අපි ගන්නවා, ඉන්වෙස්ට් එකක් කරලා ගන්න පොලියක්, ආදායමක්. ඒකද එතකොට දෛවය කියලා කියන්නේ? දැන් මෙන්න මේ කාරණාව අපි නිවැරදිව අවබෝධ කරගන්නේ. මම හිතනවා මේක මිනිසුන්ගේ මානසික සංකල්පයක්. මිනිස්සු තමන්ගේ හොඳක් වෙනකොට, තමන්ගේ නරකක් වෙනකොට මේක අපේ දෛවය කියලා මේ අකුරු ටිකට බාර දීලා මිනිස්සු ඒකෙන් ගැලවෙනවා. දෛවය කියන්නේ අපි නිර්මාණය කරගත්තු මනස්කල්පිත සංකල්පයක්. අපි යම් දේවල් වලින් ගැලවෙන්න ඕනෑ විච්චාම ඒක දෛවය කියලා අපි ඒකෙන් ගැලවෙනවා. ඒක ආගම මනෝ විග්‍රහ කරපළ දෛවයේ ආගමක විග්‍රහ කරලා තියෙන කල මම දන්නේ නැහැ, මට හම්බ වෙලා නැහැ. එතකොට දෛවය කියලා අපි දකින මේ දෙය අපිට ගොඩක් බලපෑම් කරනවා. හැබැයි අපේ ජීවිතේට, හරිද, අපේ ජීවිතේට ගොඩාක් බලපෑම් කරනවා. මිනිස්සු සමහර විට සදාකාලිකවම මිනිස්සු වැටලා ඉන්න ප්‍රපාතවලින් ගොඩ ගන්න බෑ. මේ දෛවයට මෝහා වෙලා මිනිස්සු ඉන්නවා. ගොඩාක් ඔය ග්‍රාමීය දුප්පත් ජනතාවත් එක්ක මම විවිධ වැඩසටහන් කරනකොට මට මිනිස්සු කියන්නේ මේක අපේ දෛවයේ මහත්ය. ඒ මිනිස්සුන් කොච්චර කිව්වත් මේ දෛවය කියන එකට මෝහා වෙලා ඒ මිනිස්සු නැගිටින්න පුළුවන් තැඟුලින් නැගිට ගන්නේ නැහැ. ඒ මිනිස්සු උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඒ නිසා දෛවය කියලා කියන්නේ මානසික සංකල්පයක්. හැබැයි දෛවය කියන එක අපි මේ සංකල්පයක් වුණත් ඒක හොඳ පැත්තට හරවගත්තොත් අපේ ජීවිතය ගොඩ දාන්න පුළුවන්. දෛවය කියන එක අපි දකින ආකාරය අනුව නිර්මාණය කරගත්තු දෙයක් වුණත් අපි ඒක දකින ආකාරය අනුව ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ වෙනවා, වෙනස් වෙනවා. ඒ නිසා දෛවය පිළිබඳව මට මීට වඩා කතා කරන්න බෑ. මොකද දෛවයට අනුව ඔන්න මට කාලය හරස් වෙනවා. ඒ නිසා මම අදෝබෙන් සමුගන්නවා. ආයිමත් ආදරෙන් තුලින් ආයිමත් දවසක හමු වෙනවා. සුබ දවසක් වේවා.
0: චන්දන ප්‍රදීප් සමරසිංහ අපිට මිනුවන්ගොඩ ඉඳලා ඒ හරබර අදහස් නිර්තරය වන අපේ හිතවතක්.
1: ගොඩක් කලාවක ඉඳලා අපිට කතා කරන්න කෙනෙක් උත්සාහ කරනවා. අයිබෝන්.
3: අයිබෝන් මිස් මම කාලා දීලි මහත්මයා නිමසේනත් කතා කරන්නේ.
1: ඔව් කියන්න.
3: මිස් මිස් මේ මහත්යෝ මිනිසාගේ ජීවිතයේ සිතුම් පැතුම් බලාපොරොත්තු අපේක්ෂා කන පිට පෙරලන්නේ යහමඟට හරවන්නේ දෛවය කියලා මම සරේ විශ්වාස කරනවා. දෛවයට ඉරණම කර්මය අතරේ ලොකු සම්බන්ධතාවයක් තියෙන හරියට ගහට පොත්තවත් සිංහල ගීත ශේත්‍රයේ පෝෂණය කරමින් දෛවය ගැන බොහෝ ගීත නිර්මාණ වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් මහතා ගායනා කරන දෛවය කී නොවේද මොහොතින්දෙක් මහත්ම ගායනා කරන මිනිසා දෛවයට පිටපත් මිනිසා කෙසේ කියන ගීතයක් මේ වගේ අපේ සිංහල ගීත ශේත්‍රයට ගොඩාක් ගීත දායක වී තිබෙනවා දෛවය ගැන. ඉතින් මේ දෛවය කියන්නේ ඇත්ත වශයෙන්ම ඉරණම දෛවය රැඳී තිබෙනවා. මේ දසර පොත පොත මේ නිසා කිසි සම්බන්ධතාවයක් තිබෙන මේ දෛවය ජීවත් වෙන කිසිම කෙනෙකුට දෛවයට අභියෝග කර නොහැකි කියා මම තරයේ විශ්වාස කරනවා. ඉතින් තවත් කෙනෙකුට මට අවස්ථාව දෙන්න ඕන නිසා දෛවය ගැන ගොඩාක්
1: බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඇත්තටම ගොඩක් දෙනෙක් ඉන්නා අපිත් එක්ක. මේ අතරේ දැන් බෞද්ධ දර්ශනය එක්ක අපි කියනකොට දැන් සියල්ල දෛවය මත පදනම් වේ කියලා තියෙන පුප්පේ කත හේතුවාදය තින් මෙහෙම බැහැර කරනවා. එක එක දේවල් තියෙනවා නේද? අතීතයේ කළ දේ වර්තමානයේ කරන දේ මේ දෙකෙහිම එකතුවක් අනාගතය තීරණය වේ නම් ඔබේ දෛවය වෙනස් කිරීමේ බලය යම් මට්ටමකට ඔබේ ආත්මය සතුයි. අපේ අතේම පවති නේද? එහෙම තමයි. ඒ වගේ දැන් අර උදාහරණයකට කාඩ් කුට්ටමක් අරගෙන ඒකට දැන් ලැබෙන කාඩ්පත් තීරණය කරන්නේ දෛවය කියලා හිතන්නකෝ. ඒක අහඹ සිද්ධිය. ඒ නමුත් ඒ ක්‍රීඩා කරන ආකාරය තීරණය කරන්නේ ඔබ සහ ඔබේ මනස.
0: ඔව්
1: නේද? ඔන්න ඔහොම හිතන්න.
0: මේක ටිකක් අර දෙපැත්තක වෙන පිහියක් වගේ
1: නේද?
0: ඒ මාතෘකාව එහෙමයි අපි කතා බහ කරන්නේ. අපි ගීතයකට යමු. දුරකතන ඇමතුම් කීපයකුත් එමින් තිබෙනවා. ගීතය අහලා තව අදහස් ගණනාවක් තියෙනවා වට්ස්ඇප් මගින් නෙවපු. ඒවටත් ඉඩක් අඩක් දෙමු.

0: 11 විනාඩි 29යි. තව විනාඩි 30ක විතර කාලයක් තියෙන්නේ. දෛවය අපිට ඉඩ දීලා තියෙන්නේ එහෙමයි කියලා සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ වෙලාව තීරණය කරන්නෙත් එහෙම කියලා. මේ දෛවය කියන වචනේ අපි ටිකක් දාර්ශනිකව ගැඹුරු විදිහට කතා බහ කරා ඇති කියලා මට හිතෙන්නේ.
1: මටත් එහෙමයි. අර ඕනම දෙයක් ඕනෝට වඩා ඕනෙම නැහැ කියනන්නේ. අපි හැමදේම මේ දැන් මේ පැය තුල අපි විඳින්න ඕනම එක. අනේ
0: අපි දැන් අපේ ජීවිතේට අපේ ඔබේ ජීවිතේට දෛවය කොයි විදිහටද බලපෑම් කරේ? සමහර ලාවට ඔබේ ජීවිතයේ දෛවය විසින් සිදු කරපු පුදුමාකාර හමුවීම් තියෙන්න පුළුවන්. සමහර විට අනපේක්ෂිත වෙන්වීම් තියෙන්න පුළුවන්. ඔබ සමහර විට ඒක නිර්වචනය කරනවා වෙන්න පුළුවන් මේ වගේ දෛවය කියලා. ඒ නිසා ඒ වගේ ජීවිතයත් එක්ක බද්ධ කරගෙන මේ දෛවය ගැන කතා කරොත් නේ, සමහර වෙලාවට අපේ ජීවිතයට සමහරු එන්නේ අපිට පාඩමක් උගන්වන්න.
1: එහෙම අපි හිතනවනේ.
0: හිතනවා තව එන්නේ ජීවිතේ ලස්සනය කරන්න. මේ දෙකම සමහර ලාවට දෛවයේ තීරණ.
1: ඔව්. ඕකට මෙහෙම එක තැනක තියෙන මම බොහොම කෙටියෙන් කියලා ඔය නිර්මාණෙට එන්නම්. අහස මගේ සිතා සරුංගලයක් සේපාව ගියමි. දෛවයේ නැමැති සුළඟ නූල සිඳුනු සැනින් මා වැටුනේ මා නොසිතූ නපුරුම බිමකටයි. වෙලාවකට එහෙම වෙන්න
0: පුළුවන්. වෙලාවකට එහෙම වෙන්න පුළුවන්. මේ අපේ ගයනී දිසානායක අපිට උපු නිර්මාණය. කෙටි නිර්මාණයක්. දෛවය ඇතැම් විට සිරගයක්. කිසිත් තීරණය කරගත නොහි. වෙන දෙයක් නිහඬවම බලා හිඳින සිරකරුවෙක් මෙන් වේදනා අපහසු

0: ජීවිතයේ පළවෙනි වතාවට අපි කෙනෙක් දකිනවා. අපිට දැනෙන පුදුම පුරුදු හැඟීමක්. ඉතින් ඒවට අපි කියනවා සසර පුරුදු කියලා සමහර වෙලාවට නේ. ඒ සමහර මුණගැහීම් මේ සබඳතාව ඇතුලේ හරි වෙනස් විදිහට හරිම හිතාගන්න බැරි විදිහකට මුණගැහිලා අපි කතාව ඇතුලේ ලොකු ගමනක් යනවා. ඉතින් ඒකත් සමහර වෙලාවට ওই කියන වචනේ එකට දාන්න පුළුවන්.
1: පුළුවන් පුළුවන්. ඒතර ඒකට කියනවා දෛවෝපගතාමු වීම.
0: හා මූවි. දෛවෝපගත සිදුවීම් කියලා නේ. නොසිතූ මොහතක නොපැතු මන්සලක මුණ ගැසෙන මිනිසුන් වෙන් වෙන හදවත් හිමිකම් කියන්නට පෙර අහිමි වීම් ලියා තබූ දෛවය නන්න අඳුනන මගියකි කියලත් කියනවා.
1: කල්යාණි බණ්ඩාර අපිත් එක්කලා එකතු වෙනවා. ගිය සතියේ පසුගිය සමුදා ඉඳලා අපිත් එක්ක එකතු වෙච්ච අපේ අලුත් හිතවතියක්. ඇය ඇගේ ස්වාමි පුරුෂයාත් එකතු කරගෙන ලියනවා නිර්මාණ දෙකක්. කල්යාණි ලියනවා මෙහෙම. අපි එක්ුණෙත් වෙන්ුණෙත් ළඟින් හිටි අය දුරු වුණෙත් දුරින් සිටි අය ලං වුණෙත් දුක සැප සතුට උරුම වී කාලය පෙරළී ගියේ ඈතට සසර ගනුදෙනු උරුම කර දුන් දෛවයේ සරදම් නිසා වෙන. ඒ කල්යාණි. ඇගේ ස්වාමි පුරුෂයා බණ්ඩාර මහත්මයා ලියනවා මෙහෙම. ඉල්ලා ලබන්නට ලැබමින් විඳින්නට විඳත් විඳීමක් ලෙස එය නොදැනෙන්නට මොහොතින් තවත් මොහොතක සිත නවතින්නට විකසිත සිනාවකි දෛවය දිවි මගට.
0: විකසිත සිනාවකි දෛවය දිවි මගට. ඇත්තටම
1: ඉතින් හරි අපූර්වයි මේ දෙන්නම එකතු වෙලා මේ පැය රසවත් කරන්න හරවත් කරන්න මේ වගේ නිර්මාණය වන එකට මේ වන්නේ ටිකක් දුර බැහැර ඉඳලා මේ පාන දුරේ ඉඳලා අපිට මේ නිර්මාණය වන්නේ. ඉතින් බොහොම ස්තුතියි. 11:33 වෙලාව දැන්.

0: 11 පහ වෙලා විනාඩි 37යි. ටිකක් දිග නිර්මාණයක් තියෙනවා. වෙලාව ඉතුරු කරගෙන තියෙන නිසා මේ නිර්මාණය ගන්න හිතුවා. කවදත් ටිකක් දිගට නිර්මාණකරණයේ යෙදෙන අදහස් යොමු කරන අපේ හිතවතා යකාටුවේ චාමින්ද නිර්මාණය නම් කරලා තියෙන අදහස මෙන්න මේ විදිහට. පරාජය තුලින් දකින දෛවයේ ජයග්‍රහණය. ජීවිතය යනු සෑම විටම ජයග්‍රහණ පන්නා යන ගමනක් නෙවෙයි. ඇතැම් විට අප අත්විඳින පරාජයන් සහ අවාසනාවන්ත සිදුවීම් පිටුපස අප නොදකිනා මහා පරිමාණයේ ජයග්‍රහණයන් සැඟව තිබේ. අප අතීතයේ කරන ලද සිතිවිලි, වචන සහ ක්‍රියාවන්හි ශක්ති අංශු වර්තමානයේ ප්‍රතිඵල ලෙස අපි ඉදිරියට පැමිණේ. දෛවයේ යනු අප විසින්ම ජීවිතයේ වපුරන ලද්දේ වර්තමානයේ අසුන් නෙලා ගැනීමයි. අප වෙත පැමිණෙන අවාසනාවන්ත සිදුවීම් පවා දෛවයේම කොටසකි. ඒවා අප වෙත පැමිණෙන්නේ අපව පීඩාවට පත් කිරීමට නොව අපගේ ආත්මයේ දියුණුවට අවශ්‍ය යම් පාඩමක් කියා දීමටයි. යම් අත්දැකීමකින් අප ඉගෙන ගත යුතු පාඩම ඉගෙන ගන්නා තෙක්කේ සිදුවීම නැවත නැවතත් අපේ දෛවයේ ලෙස ඉදිරියට පැමිණේ. දෛවයේ යනු අප උපදේදී රැගෙනෙන සිතියමක් වැනි දෙයක් වුවද, එම සිතියමේ ගමන් කරන්නේ කෙසේද සහ කොතනින් නතරවන්නේද යන්න තීරණය කිරීමට අපට නිදහස් කැමැත්තක් ඇත. ප්‍රයෝජනයක් ඇති තැන පමණක් නෑකම් සොයන මිනිසුන් මැද කිසිදු ප්‍රයෝජනයක් නැති කාලයේ මා තනිකල අතීතයට මම ස්තුතිවන්ත වෙමි. මක් නිසාද යත් එදා මා තනි නොවන්නට අද මෙතරම් ශක්තිමත් නොවන්නට ඉඩ තිබුණි. සංසාරයේ අපිව මුණගස්සන වෙන් කරවන දෛවයේ සමහර විට අපව අසරණ කරනු ඇත. නමුත් ඒ අසරණකම තුලින්ම උපදින හයියෙන් දෛවයේ වෙනස් කිරීම ජීවිතයේ සුන්දරම ජයග්‍රහණයයි. එදා මට කවුරුවත් නැති කළ මා ශක්තිමත් කළ ඒ අතීතයට ආයමත් ආදරෙන් ස්තුතිවන්ත වෙමි. යකාටුවේ චාමින්ද අපිට ලියන්නේ.
1: ඒ විදිහෙම තවත් වැලි මාලිගා කියලා නිර්මාණයක් තියෙනවා. රළ පහර එන බව දැන දැනම වෙරළි වැලි මාලිගා තනන්නෙමු. දෛවය රලක් වී සිතුවම් මකා දමන විට නැවතත් වැලිමාලිගා තැනීමම ජීවිතය නොවන්නේද?
0: ඔහොමයි දෛවය ගැන ලියවෙන කියවෙන දේවල්. ඔබටත් එවැගේ ලියන්න කියන්න හිතෙනවා නම් තව පුංචි වෙලාවක් තියෙනවා. 02-5-22-20-930 කතා කරන්න සජීවීව. එහෙම නැත්නම් ඔබේ ජංගම දුරකථනයේ WhatsApp අංකයක් තියෙනවා. WhatsApp මගින් නිර්මාණයක් එවන්න පුළුවන්. 07-94-30-540.

0: 11:44
1: කියන්න දෙයක් නෑ වගේ.
0: දෛවය ගැන අපිට කතා කරන්න කියලා වැඩක් නෑ කියලා කියන්නේ. කියන්න වචන නෑ කියලා. දෛවය ගැන වචන නෑ නෙමෙයි, දෛවය ගැන අර පටන් ගන්නකොට ජානකි කිව්වා වගේ දවසක් නෙමෙයි දවස් ගානක්
1: කියන්න ඕනේ.
0: කියන්න පුළුවන්. රවින දිල්රුක්ෂි ඉරණම කියලා නම් කළා කෙටි නිර්මාණයක් එවලා දෙනවා, කවි කීපයක්. ඉපදෙන්නත් පෙර දෙවියෝ ලියවිල්ල දුක සතුට ගලපා ගලා යන නියතිය, ලැබෙන දේ බාරගෙන කඳුළු වගුරවාගෙන ජීවිතේ යයි පෙරට හිතින් පසුතැවීගෙන සමහරුන් ඉන්නවා අභියෝග කරනවා, දෙවියන්ගේ ලිඛිතය බොරු කියා පෙන්නනවා, ලැබීම් සේම නොලැබීම් ජීවිතේ නීතිය වෙනස් කරගත හැකිය වෙරවීරිය මත. රවිනා දිල්රුක්ෂි අපිට ලියන්නේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ කපිතාන් වරිය.
1: දෛවය කියන්නේ රේල් පීල්ලක් වගේ අපව එකම මඟක රැගෙන යන දෙයක් නෙවෙයි. එය සාගරයක් වගේ කියලා කියනවා. රළ පහරවල් බාහිර බලපෑම් මාවත් ඔරුව පදවන ආකාරය අනුව අපිට යා යුතු වෙරළ තීරණය කරන්නට පුළුවන් කියලා කියනවා. ඔබ විශ්වය ඔබ විශ්වාස කරන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම කලින් තීරණය වූවක් කියලාද? එහෙම නැත්නම් ඔබේ උත්සාහයෙන්ය වෙනස් කළ හැකි දෙයක් කියලාද කියලා ඔන්න අපිත් ප්‍රශ්නයක් අහලා නවත්තනවා නේද?
0: හැම තැනම ප්‍රශ්න තමයි තියෙන්නේ. දෛවය කියන්නේත් ලොකු ප්‍රශ්නාර්ථයක්නේ. කරුණාසේන හෙට්ටිආරච්චි අපිට මහකෙළිය නිසල තැන්නේ ඉඳලා ලියලා වෙනවා කෙටි අදහසක්. දෛවයට ඇයි මෙච්චර බර? දෛවයට ඇයි මෙච්චර බය? බයද බරද දන්නේ නැහැ. බලමු අපි කියවලා.
1: බය වෙන්නේ
0: නේ. සියලු අමතක වීම, සියලු දුක් කරදර, සෙනෙහස රඳවා ගැනීමට, ආදරයෙන් ඉවත් වීමටත් මේ සියල්ල යම් හේතුව දෛවය නොවේද? එයත් ප්‍රශ්නෙකින් ඉවර කළා තියෙන්නේ. කවුරුවත් මේක ගැන හරි අදහසක් දෙන්න නිශ්චිතව අදහසක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ නේද ජානකි?
1: ඇත්තටම දැන් දෛවය කියන එකට ඇහුවම අවසාන අදහසක් අවසන් තීරණය නොව ලැබෙන ආරම්භය පමණයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්.
0: ඒක තමයි. ඒ නිසා සමහර අය ටිකක් බය වෙනෝනේ, මම දෛවයේ මතර යපෙනවා නම් ඔයා සාම්ප්‍රදායිකයි, දෛවයේ ගැන මිත හිතා ඉන්නවා, කිසි උත්සාහයක් නැති මිනිස්සෙක් කියලා කියයි කියන අදහස. ඒ වගේම දෛවය පිළිගන්නේ නැහැ කියලා කිව්වොත් එහෙම මේ ඊට පස්සේ එනවා මේ වෙන මේ කියන්නේ දෛවය සමහරුව කර්මයට සමාන කළානේ. එතකොට අපේ පූර්ව කරපු කර්මය ඒ ඔක්කොමත් එක්ක අර කියපු හේතුඵල සම්බන්ධයක් ගලප ගත්තාම මේක ගැන ටිකක් අනේ මන් දන්නේ නේද? 아무තු විදියට හිතන්න වෙන්නේ. ඔව්. 11:47 වෙලාව දැන්.

0: 11යි 50යි. තව විනාඩි 10යි අපිට ඔබත් එක්ක රැඳෙන්නට කාලය තියෙන්නේ. ඉතින් අපිට දුරකථනයෙන් සහ අපේ WhatsApp මගින් පණිවිඩ ගණනාවක් එනවා. අපේ සමහර හිතවතුන් දන්නවා මේ සංඥාවල ගැටලුවක් නිසා අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරන් ටිකක් අපහසුතාවයක් තියෙනවා කියලා. ඉතින් බලන්න තව ටිකක් උත්සාහ කරලා.
1: ඔව් දැන් මම හිතන්නේ ඕක උදේ ඉඳලම තිබ්බ ගැටලුවක් සමහර වෙලාවට තාක්ෂණික බාධාවක් වෙන්න පුළුවන්.
0: පුළුවන්. ඒකත් ඉතින් අපි කියමු දෛවය කියලා නේද? එතකොට මේ අපිට කවුද මේ ඊළඟට නිර්මාණය එවන්නේ? තරංග හර්ෂණී මාදිපුල ඉඳලා එවන නිර්මාණයක්. අදත් ඉඳහිට වේදනාත්මක සුසුමකින් සිත සනසා ගනිමි. දෛවය නිසාවෙන් සංසාරේ අපි හමු වුණා. වසර කීපයකට පසු දෛවය නිසාවෙන් අපි වෙන් වුණා. ඒ මිතුදම හරි සුන්දරයි. බැඳීම් ඇති කළාසේම, බැඳීම් වලින් වෙන් කළේම මේ නපුරු දෛවයයි. මේ තරමට දෛවය හරස් වූයේ ඇයි? දෛවය නිසාම ලැබුණු මේ මිතුදමට මම තවම ආදරෙයි. ඒ මතකය සිහිපත් වෙන නිර්මාණයකුත් තරංගය වෙලා තියෙනවා. ඒකත් මේ වෙලාවෙම කියමු. ඉපැරණි මතකයන් කියලා තමයි නම් කරලා තියෙන්නේ. දරාගෙන හදවතේ ඉපැරණි මතකයන් ගොඩ ගසාගෙන සිතවිලි ගොන්න. බොඳ නොයන් මා මැව් සිතුවම්. ඈත අහසේ පෑයූ සඳ නුඹනම්. ඉතින් අහංකාර සඳ මම දන්නේ මෙච්චරයි. ඒ සඳට මං ආදරෙයි. එච්චරයි. තරංග හර්ෂණී මාදිපොළ ඉඳලා අපිට මේ නිර්මාණය එව්වේ. ඉතින් බොහොම ස්තුතියි.
1: ඉතින් ඒ ස්තුතියත් එක්කම සමගින යන්නත් මං හිතන්නේ කාලය ඇවිත්. සීතල කඳුළු බිඳුවක උණුසුම් සිනහවක් තවරා දෛවය ලියා තබමි අපේ ජීවිත කතාව. පිටුවෙන් පිටුව පෙරලෙනතුරු අපි නොදකිමු ඊළඟ වගන්තිය කුමක්දයි. පින් මේ කතාවත් එක්කම මේ සංකල්පය බොහොම ගැඹුරුයි. ඇතැම් විට එය අපව හඹා යන සෙවණැල්ලක් වගේ වෙන්න පුළුවන්. තවත් විටක අප විසින්ම අඳිනු ලබන සිතුවමක් වගේ. ඉතින් ඒ නිසා ඒ සිතුවීම යහපත් ලෙස චිත්‍රණය කරන්න, ලස්සන කරන්න කියන ආදරණීය මතක් කිරීමත් එක්කම අපි යමු නේද?
0: ඔව්. නික්ම යන්නට පෙර ආතුව මේ දෛවය පිළිබඳව මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ්, අද සිග්මන් ෆ්‍රොයිඩ් මහතාගේ මේ 6 වෙනිදා උපන්දිනය නිසා අපිට මෙන්න මෙහෙම කියනවා. ෆ්‍රොයිඩ් වැනි මනෝවිද්‍යාඥයන මේ දෛවය කියන එක පිළිබඳව සඳහන් කරලා තියෙන්නේ, අපේ යටිහිතේ තියෙන පෙළඹවීම තමයි දෛවය විදිහට පෙන්වන්නේ. අපි නොදැනුවත්ව අපේ දෛවය නිර්මාණය කරගන්නවා කියලා. ඒ නිසා මනෝවිද්‍යාත්මකව දෛවය කියන එක ෆ්‍රොයිඩ් හඳුන්වන්නේ මේක ටිකක් අපේ යටිහිත තුල අපි විසින්ම හදාගන්නා දේවල් දෛවය හැටියට නම් කළා. ඒ නිසා සමහර විට ඒක මනෝවිද්‍යාත්මකව ඇත්තක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි අපි මේ කතා කරපු මාතෘකාව අර ඇත්තටම එක දවසකින් කතා කරලා ඉවර කරන්න, පැයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඒ හින්දා සමහර විට මේ කතා බහේ දිගුවක් ඉදිරි දවසක තියේවි. ඒ දවසට ඉඩහසර තියලා අපි අද දවසේ නික්ම යන්නටයි මේ සූදානම. ඉතින් අදත් අපි සුපුරුදු විදිහට ආයමත් ආදරෙන් හිත හිරිවට්ටන මතක හාරවසන හැඟුම් හෝරාවෙදි ඔබට මතකය හාරවසන්න දීපු මාතෘකාව දෛවය. ඉතින් ඒ දෛවයම අපිට හරස් වෙනවා හෝරා යන්ත්‍රය නිසා නික්ම යන්නට කියලා.
1: එය සිදුවීමට નિયમિતවම තිබුණි කියලා අපි යනවා.
0: අපි යනවා. ජානකී රාජපක්ෂ සමගින් මම සනත් චන්ද්‍රසේකර හමු වෙමු තවත් දවසක ආයමත් ආදරෙන්.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500.
2: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහර්ට්ස් 107.3.

0: සුබුද්ධියට ආමන්ත්‍රණය කරන ජනතාවාදී ප්‍රවෘත්ති වාර්තාකරණය.
1: වේලාව මධ්‍යහන 12යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයයි. මෙන්න දිවා ප්‍රධාන ප්‍රවෘත්ති. ප්‍රවෘත්ති සංස්කරණය ජෝතිපාල තෙබුවන, ප්‍රකාශ්‍ය ප්‍රමෝද් ලක්ෂාන්. ශ්‍රී ලංකාව මාලදිවයිනේ අසල්වැසියන් පමණක් නොව උපාය මාර්ග හවුල්කරුවෙකු බවද මාලදිවයින් ජනපති පවසයි. දේට්වා කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය යථාවත් කිරීමේ ප්‍රගතිය සොයා බැලේ. ඉන්ධන මිල ඉහළයමත් පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තුත් ඉහළට. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පිළිබඳව සුභවාදී බලාපොරොත්තු තැබිය හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කියයි. ඉඩම් පරිහරණයට ජාතික සැලසුම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට යයි. ඩෙංගු මර්ධන විශේෂ සතියක්. විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීරගෙන් ප්‍රකාශයක්. ඉදිරි දින කීපයේදීත් පසුරු එකෙන් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි.
0: දැන් දේශීය ප්‍රවෘත්ති.
1: මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමන් මොයිසු මහතාගේ සහ ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවේගේ සහභාගීත්වයෙන් ඊයේ පසුරුවේ කොළඹ දීප වැත්විණි. මාලදිවයින් ආර්ථික සංවර්ධනය, ප්‍රවාහන සහ වෙළඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම හමුවට මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ. ව්‍යාපාරික සංසදය ඇමතු මාලදිවයින් ජනපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතා සඳහන් කළේ, අඩසිය වසකට වඩා වැඩි කාලයක් දෙරටේ දේශපාලන විශ්වාසය, ජනතාව අතර සමීප සම්බන්ධතාව සහ සුහදත්වයේ මත ගොඩනැගුණු මිත්‍රත්වය බහුවිධ සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂාව භවය. ශ්‍රී ලංකාව මාලදිවයිනේ අසල්වැසියා පමණක් නොව අත්‍යවශ්‍යම උපාය මාර්ගික හවුල්කරුවෙකු බවද මාලදිවයින් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මාලදිවයින් ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන අතර දෙරට අතර දිවිපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයට ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය. දිට්වා ව්‍යසනයෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97 මේ වන විට යථාවත් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. දිට්වා ව්‍යසනයෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගියදා ශ්‍රේෂ්ඨ චාරිකාවක නිරත වූ අතර එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. මරදහන සිට පේරාදෙණිය දක්වා ප්‍රධාන දුම්රිය මාර්ගයේ නායෑම්, පස්සෝදායෑම්, ගල්පෙරලීම්, පාලම් හා බෝක්කු හානිබීම් ඇතුළු සිදුබී 97 වාර්තා වී තිබූ අතර රබුකන කඩුගන්නා අතර තබත් ස්ථාන 5 ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. NBRI, NBRO ආයතන විසින් විශේෂ ඉංජිනේරු සැලසුම් සහ පරීක්ෂණ සිදු කරමින් යථාවත් කිරීමේ කටයුතු වේගවත් කර ඇති අතර ස්ථාන කිහිපයක සංකීර්ණ භූවිද්‍යාත්මක තත්ත්වයන් හේතුවෙන් දිගුකාලීන ආරක්ෂිත විසඳුම් ක්‍රියාත්මක කරමින් පවතී. ප්‍රවේශය දුම්රිය මාර්ගයෙන් පමණක් සිදුවන බැවින් එක් ස්ථානයක වැඩ අවසන් කිරීමෙන් පසුව අනෙක් ස්ථානය වෙත ගමන් කිරීමට සිදුව ඇති අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ අපහසුතා හේතුවෙන් ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ග කොටස් ඉවත් කර වාහන මගින් ද්‍රව්‍ය රැගෙන යාම වැනි විශේෂ ක්‍රියාමාර්ගද අනුගමනය කරයි. මේ අතර රබුක්කන සිට කඩිගමුව දක්වා පසුගිය මැයි 3 සිට සේවා දුම්රියක් ධාවනය කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ කර තිබේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් ඇතුළු වාහනවල ගාස්තු මැයි මාසයේ සිට 12% වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම සංගමේ ලේකම් වසන්ත ඊළඟකෝන් මහතා සිය සාමාජිකයින් වෙතද මේ බව ලිඛිතව දන්වා ඇති අතර මගේ ප්‍රවාහන සේවා ගාස්තු 12.5%කින් වැඩි කිරීමට රජයේ අනුමැතියද දී ඇතත් තම සංගමේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් ඇතුළු වාහනවලින් 12%ක් පමණ අය කිරීමට තීරණය කළ බවද එම ලිපියේ දැක්වේ. මාස කිහිපයක් තුළ ඉන්ධන මිල රුපියල් 105කින් ඉහළ ගියද පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ නොදැමූ බවද ලේකම්වරයා පවසයි. ටයර්, ලිහිසි තෙල්, බැටරි, වාහන සේවා ගාස්තු, අමතර කොටස්, වාහන අලුත්වැඩියා ගාස්තු, රියදුරු සහ සහායක වැටුප් ඉන්ධන මිල ඉහළ යාමත් සමග වැඩි වී ඇති බවද සඳහන් කරයි. වැඩි කළ මුදලට පරිබාහිරව යම් මුදලක් ලබා ගන්නේ නම් සංගමයට වග නොකියන බවද සමස්ත ලංකා අන්තර් ජිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ ලේකම්වරයා සිය සමාජිකයින්ට දැනුම් දුන් ලිපියේ සඳහන් වෙයි. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ සමාජිකයින් සිටින අතර සංගමේ සමාජික සංඛ්‍යාව 35,000කට ආසන්න වේ. මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් සංචාරකයේ පැමිණීම 20%ක පමණ පසු බැසීමක් පෙන්නුම් කර ඇති බව මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව ඉදිරි මාස කිහිපයේදීම යම් සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් කර්මාන්තයේ නිරත පිරිස සඳහන් කරති. එහිදී මූලිකවම නව සංචාරක වෙළඳපොළ ආකර්ෂණය සඳහා බලපෑමට ලක්ව ඇති සංචාරක කලාපයන් වලින් බැහැරව සිදු කරන සංචාරක ප්‍රවර්ධන කටයුතු මෙන්ම වර්තමානයේ පවතින සංචරණ සීමාවීම් නිසා සංචරණය සඳහා එක්රැස් වන ඉල්ලුම ඉහළ යෑමත් ඒ සඳහා හේතුවන් වෙතැයි සඳහන් වෙයි. පසුගියදා කොළඹදී පැවැත්වුණු සංචාරක උදාව 2026 ප්‍රදර්ශනය නිල වශයෙන් නිලදැක්වීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති බුද්ධික හේබවසම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව මේ වන විට වෙනත් විකල්ප සංචාරක වෙළඳපොළ පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බවත් බංග්ලාදේශය එහි ප්‍රධාන ස්ථානයක් බවත්ය. පසුගියදා සාර්ථක ලෙස බංග්ලාදේශය තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සිදු කළ බවත් බංග්ලාදේශයෙන් මෙරටට පැමිණෙන සංචාරකීන් 500ක පමණ වර්ධනයක් දැකගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
0: රජරට සේවයේ ප්‍රවෘත්ති.
1: යළිත් ප්‍රවෘත්ති. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට ඊට අදාළ සාකච්ඡාවන් AA දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව අනුරාධපුර ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ DSR අමරසිංහ මහත්මිය සඳහන් කළාය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. භාවිතයටගෙන නැති හිස් ඉඩම් රාශියක් රට තුළ පවති. ඊට අමතරව ඕන උපයෝගීතා ඉඩම් අත්හැර දැමු ඉඩම්, සෞන්දර්යාත්මක හා පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික වනමගා, එල්ලංගා හා ඛනිජ සම්පත් සහිතාදී වශයෙන් ඉඩම් ලැස්තුගත කිරීමට මෙම ඉඩම් පරිහරණ ජාතික සැලසුම මගින් අපේක්ෂා කෙරේ. ජනතාවගේ ඉඩම් ගැටලු විසඳාලීමේදී එවැනි කාලීන අවශ්‍යතාවයක් මේවන විට මතුවී තිබේ. අනුරාධපුර දිස්ත්‍රික්කයට සම්බන්ධ තොරතුරු විමසා බැලීමේ මෙම විශේෂ සාකච්ඡාවට දිස්ත්‍රික් ලේකම් රංජිත් තිමිරසිරි මහතා සහභාගී විය. ඩෙංගු අධ්‍යපදානම් කලාපවල අද සිට විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය මේ සඳහන් කළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 43ක් ඩෙංගු අධ්‍යවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවය. දිස්ත්‍රික් 6ක ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දුන්නාය. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,071ක් ලෙස වාර්තා වෙයි. ඩෙංගු මරණ සංඛ්‍යාව 13ක්ද වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේය. වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ අපට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝ වීමද වළක්විය හැකි බවය. දැන් කාලගුණ වාර්තාව. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ ඒ ආශ්‍රිත දිවන ආසන්නයේ 15 වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද සිට ඉදිරි දින කිහිපයේදී දිවේ නේවැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පසුරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි. දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය. සබරගමුව මධ්‍යම වූ සහවතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
0: යලි ප්‍රවෘත්ති සිරස්තල.
1: ශ්‍රී ලංකාව මාලදිවයිනේ අසල් වැසියන් පමණක් නොව උපාය මාර්ග හවුල්කරුවෙකු බවද මාලදිවයින් ජනපති පවසයි. දෙට්වා කුණාටුවෙන් හානි වූඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමේ ප්‍රගතිය සොයා බැලේ. ඉන්ධන මිල ඉහළයාමෙන් පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු ඉහළට. මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පිළිබඳව සුභවාදී බලාපොරොත්තු තැබිය හැකි බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කියයි. ඉඩම් පරිහරණයට ජාතික සැලසුම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට යයි. ඩෙංගු මර්ධනයට විශේෂ සතියක්. විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීරගෙන් ප්‍රකාශයක්. ඉදිරි දින කිහිපයේදී පසුරු එකෙන් පමණ පසුව දිබේනේ ප්‍රදේශ කිහිපයකට වැසි. රජරට සේවයේ දිවා ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් සමාප්තයි. මධ්‍යන 12:45ට ජාතික ගුවන්විදුලියේ දිවා ප්‍රධාන පුවත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
0: රජරට සේවයේ ප්‍රවෘත්ති. සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත් 107.3.
2: තිලෝව තිලක වූ අමාමේනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: උත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමි.
1: එළඹෙන 30 වෙනිදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරබන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි. දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු 3ට රජරට සේවයෙන් දහම් සුව වන්දනා. සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු 3ට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.
2: මධ්‍යන 12යි විනාඩි 17යි දැන් වෙලාව. මෙතන සිට එක්වෙමු දිවා ගීයකතුව සමග.

දිවගී එකතුව අරඹමින් ප්‍රියා සූරියසේන ගීතේ ගායනා කළේ. මේ චන්දසේන හෙට්ටිආරච්චි.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775 500යි 500
2: ආහා හා මොකද ඔය කරන්නේ
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටගම මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ අයින් වෙන්න
4: මේ මොකද්ද පොඩි කොල කෑල්ල මොනව හරි ඒක ලියලා තිනව වගේ නිදානයක් ගැනත් දන්නේ
5: සත්‍ය විවරණ වැඩසටහන අහන්න
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
6: ඔයිරානේ ඔයිරාමා
0: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: කරුණාරත්න දිවුල්ගනේ ගීතය ගායනා කළේ.
1: මොකදොයි කරන්නේ?
2: මේක මට පරම්පරාව ලැබුණු පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
3: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
4: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
3: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
5: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සූතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
0: දොළහයි 45ට ජාතික ගුවන්විදුලියේ දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන් දී හැකි. අපි දිවාගී එකතුව නිමා කරන්නේ විශාරද මාලිනී බුලත්සිංහලගේ මේ ගීතයෙන්.

0: වෙලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්තේ. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය දිනුෂා වික්තසිංහ. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක්. විශ්වවිද්‍යාලවල කාඩුමණ්ඩල පුරප්පාඩු පිරවීමට කඩිනම් ක්‍රියාමාර්ග. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර බණ්ඩාකරලේ කම්යටතේ සමාගමක්. දේශීය ලඝු ව්‍යාරක්ෂා කිරීමට රාජ්‍යන් ක්‍රියාමාර්ග. මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුම් ලෙස පිරිපහද මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනේ. 2025 අපස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක්. හෝමුස් සමුද්‍ර සන්ධි ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා අමරිකානු මෙහුම්හි විරාමයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලට විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා සිට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක් පත්කර ඇතැයි අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. එම කමිටු වාර්තාවේ නිර්දේශානුව ඉදිරි පියවර ගන්න ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුගත් රත්නායක මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කිවාය. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාඩිමණ්ඩල පුරප්පාඩු පිරවීම ඇතුළු පහසුකම් සැපීමට විශේෂ අවධානය යොමු කරන බව ඇය පැවසුවාය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්ය මණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම. ඔබ ධර්ම විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයේ උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් මේ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවිව් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 න් පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන පවතින පුරප්පාඩු වලට අධ්‍යන කාර්ය මණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අනුවම අනධ්‍යන කාර්ය
0: සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර භණ්ඩාගාර ලේකම් යටතේ සමාගමක් ස්ථාපිත කර ඇතැයි ඇමති වසන්ත සමරසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ලංකා සතුස් මගින් අර්ථපල් මිලිතී ගැනීමට කටයුතු කරයි. ආනයින් කාර්තපල් සඳහා රුපියල් 80ක බද්දක් අය කරමින් දේශීය ගොවි ආරක්ෂා කිරීමට ක්‍රියා කර ඇතැයි සමරසිංහ මහතා පැවසීය.
2: අපේ රටේ අලාස්වැන්න ලැබෙන්න පටන් ගන්නේ මාර්තු මාසෙන් පස්සේ. මාස 9ක් අලාස්වැන්න අඛණ්ඩව ලැබෙනවා අපේ රටේ. ඒ අලාස්වැන්න වැඩිපුරම ලැබෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලවල වෙනකොට තමයි. ඒ නිසා මේ වෙනකොට අලාස්වැන්නේ යම් ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ඒක නුවරඑළිය, බදුල්ල බණ්ඩාරවල දෙපැත්තම ලැබෙනවා. ඒ නිසා වෙළඳපළ තුල මිල පහළ යාමක් පිළිබඳව දැන් සාකච්ඡාවක් තියෙනවා. නමුත් අපි ලංකා සතොස ආයතනය හරහා මිලදී ගන්න අලා අපි මිලදී ගන්නවා 235කට වගේ මුදලකට දේශීය අලා. නිශ්චිත මිලක් ගොවියට ලබා දීම වෙනුවෙන් අපි ක්‍රියාවලට යනවා. ලංකා සත්ස ආයතන සමපකාර තොගවෙන සංස්ථාවත් ඊට අමතරව ලංකාවේ පෞද්ගලික අංශයේ වෙළඳ ශාලා එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලෝ දේශීය අල මිලදී ගැනීම සඳහා අපි එකඟ වෙන මිලට මිලදී ගැනීම සඳහා වෙච්ච එකඟතාවයක් හදාගන්න කටයුතු කරන අපි සූදානම් වෙනවා. ඒ හරහා දවසකට අල මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම වෙනුවෙන් සැලැස්මක් හදන්න තමයි අපි කටයුතු කරමින් යන්නේ. ඒ හරහා ගොවියාගේ ප්‍රශ්නට යම් උත්තරයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
0: මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුව විසඳීමට අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කිවේය. ලබන වසරේදී ජල පිරිපහදු ප්‍රමාණය වැඩි කිරීමට නියමිතයි. ඒ සඳහා පිරිපහදු මධ්‍යස්ථාන ඉදි කිරීමට සුදුසු ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි එහෙතම පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ත්‍රාණි කිරියල්ල මහත්මියගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා ගුවන් සමාගම පවතින තත්ත්වයටම ඉදිරියට ගෙන යාමට කිසිදු අදහසක් රජයට නොමැත. මුල්‍ය ව්‍යාපාර සැලැස්මක් කටයුතු කිරීමට අදාළ ආයෝජකයන්ගේ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි අමාත්‍ය අනු කරුණාතිලක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ දැනට රාජ්‍ය බැංකු සතු රුපියල් බිලියන 91.3ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර පොලේ විෂමතාවන් මූලික ගෙවීම සඳහා වසර පහක සැලැස්මක් යටතේ රුපියල් බිලියන 25.2ක් පසුගිය වසරේ දෙසැම්බර් වන විට භාවිත කර ඇති බවයි.
3: එවගේම මහා බණ්ඩාගාරයේ බැංකු දිත්‍ය ශ්‍රී ලංකා ගුවන් සේවය අතර එකඟතාවයක් පැමිණිලා නිශ්චිත කාර්යාමුවකට අනුකූලව රාජ්‍ය බැංකුවල නැව ගෙවීම සඳහා 2030 වසර වන විට සෑම වසරකම අප්‍රේල් මාසයේ සහ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජයෙන් සමාගමට තවදුරටත් ප්‍රාග්ධන මුදල් ගෙවීමට කටයුතු කරමින් ඉන්නවා. එවගේම එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර සයුරී බැඳුම් කර අපකරයක් මෙවන විට ප්‍රතිව්‍යුහගත කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා ඒ කටයුතු 2026 අවසන් වෙනකොට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. ලාභදායි ව්‍යාපාර ආරක්ෂක ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව සමාගමට තියනවද නැද්ද කියන එක සැලකිය යුතු සැකයකට තුදුන කරුණක් බව විගණනාධිපති විසින් තමන්ගේ විගණන මතයේ දක්වලා තියෙනවා. ඒ වගේම ලාභදායි ව්‍යාපාරයක් ලෙස සමාගමට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන මූල්‍ය සහාය අඛණ්ඩව ලබා දෙන්න බවට ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් සහ භාණ්ඩාගාර ලේකම් වෙත අනුමැතිය මත භාණ්ඩාගාර ලේකම් මත මේ වෙනකොට ලිපියකින් සහතික වෙලා තියෙනවා.
0: බීරා ගැනීම පුනරුත්ථාපනය සහ වස්තු භංගත්ව පනත් කෙටුම් පත දෙවැනිවර කියවීමේ විවාදයේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වේ. විවාදයට එක් වූ අමාත්‍ය සුනිල් කුමාර ගමකේ මහතා මෙරට ව්‍යාපාර ඇදවැටෙන විට ඒවා යළි ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක හේතුවෙන් ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී එවයින් ඉවත් වී අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඔහු කිවේ. නව කමිටුව මගින් මෙරට ක්‍රිකට් යළි නගා සිටීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පැවසීය.
2: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදි අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නේ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන තියෙනවා. එයාට මේක කරන්න පුළුවන්.
0: විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස් මහතා කතා කරමින් පිරිසුදු රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතු බව කිවේ. එම නිසා රාජ්‍ය පරිපාලනයට පාක්ෂිකයන්පත් නොකළ යුතු බව හෙතිම සඳහන් කළේය. පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා කොමසාරිස් මේජර් ජෙනරාල් නය නසිර් මහතා ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකුන්තා මහතා හමුවේ. ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව ඊයේ සිදුවිය. එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් පාකිස්තාන මහ කොමසාරිස්වරයා ඉතා උණුසුමයිරින් පිළිකනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ සිය රාජතාන්ත්‍රික සේවා කාලය ආරම්භ කිරීම වෙනුවෙන් ඔහු වෙත සුබ පැතුම් මික්කලිය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩත් ඵලදායි අන්දමින් පැවැත්වෙනි. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි. එහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැන්වීම, පුහුණු කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ මහ කොමසාරිස් නසිර් මහතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට සෙකමැත්ත යළි තහවුරු කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉදිකේ කිරීම් සහ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය යළි භාවිතයට ගත හැකි පරිදි සකස් කරන මෙරට පළමු ව්‍යාප්තිය ලබන සිකුරාදා ව්‍යුර්ථ කෙරේ. ඒකල කාර්මික ජනපද පරිශ්‍රය ඇති පෙරසවි අංගනයෙහි එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අමාත්‍යවරුන් වන වෛද්‍ය සුසිල් රණසිංහ සහ වෛද්‍ය ධම්මික පටබැඳ යන මහත්තුරුන්ගේ සහභාගිත්වෙන් එදින පෙරවරු 9ට එහි වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවල ඉහළම ස්ථාන හිමි විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදැරීම සඳහා රාජ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මේ ක්‍රියාවට නැන්වේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර පරිපාලනය කරනු ලබයි. 2025 අපස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගින් මෙහි දෙවැනි අදියර සඳහා දැනට අයිතුම්පත් කැඳවා ඇත. මෙම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට තමන් සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පෞද්ගලික නියෝජිතයන් සහ ආයතන සිසුන් හා දෙමාපියන් නොමග යවන බව අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව කරුණු කිහිපයක් පිළිබඳව අමාත්‍යාංශය මා ජනතාවට දැනුම් දීමක් සිදු කරයි. කිසිදු පෞද්ගලික ආයතනයක් උපදේශන සේවාවක් වූ නියෝජිතයෙකු සමග අමාත්‍යාංශයට කිසිදු හවුල්කාරීත්වයක් ගිවිසුමක් වූ සම්බන්ධතාවක් නොමැත. අමාත්‍යාංශය නියෝජනය කිරීමට අයිතුම්පත් සැකසීමට අපේක්ෂකයන් නිර්දේශ කිරීමට හෝ තේරීම් කටයුතුවලට බලපෑම් කිරීමට කිසිදු පෞද්ගලික පාර්ශ්වයකට අවසර හිමි නොවේ. අයිතුම්පත් භාර ගැනීම සහ ඇගීම් විනිවිද භාවයකින් යුත් තරගකාරී හා කුසලතා මත පදනම් වූ ක්‍රියාවලියක් ඔස්සේ ඍජුවම අමාත්‍යාංශය විසින් සිදු කරන ලබයි. අයිතුම්පත් ඉදිරිපත් කිරීමට කිසිදු නියෝජිතයෙකුට හෝ අතරමැදියෙකුගේ සහාය අවශ්‍ය නොවේ. අනවසර 3 වැනි පාර්ශ්වයන් සමග ගනුදෙනු කිරීමෙන් පැන නගින කිසිදු ප්‍රතිඵලයක් සඳහා වගකීම අමාත්‍යාංශය විසින් භාර ගනු නොලැබේ. අමාත්‍යාංශ නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස සිසුන්ට හා දෙමාපියන්ට තරයේ උපදෙස් දෙනු ලැබේ. අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ ලෙස පෙනී සිටි වෛද්‍යවරයෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවටගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනාංශය පවසයි. මෙම සැකකරු පොළොන්නරුව දීපෝ යන අසලදී ඊ රාත්‍රියේ අත්අඩංගුවටගෙන ඇත. ලැබුණ තොරතුරුකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ හා දියුලපිටිය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවටගෙන ඇති අතර වසර 2ක කලක් බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. මෙම පුද්ගලයා සන්තකයේ තිබී වෙදනලාවක් වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යාජ හැඳුනුම් පතක් ඇතුළු උපකරණ සොයාගෙන තිබේ. සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව කියයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව අනුරාධපුර ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ DSR අමරසිංහ මහත්මිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. භාවිතයට ගෙන නැති හිස්සිඩම් රැසක් රට තුළ පවතී. ඊට අමතරව ඌන උපයෝගිතා ඉඩම්, අතහැර දැමූ ඉඩම්, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික, වනවගා, එල්ලන්ගා සහ ඛනිජ සම්පත් සහිත ආදි වශයෙන් ඉඩම් ලැයිස්තුගත කිරීමට මෙම ඉඩම් පරිහරණ ජාතික සැලසුම මගින් අපේක්ෂා කෙරේ. ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමේදී එවැනි කලින අවශ්‍යතාවක් මේ වන විට පවතී.

0: පිරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
1: බුත්තල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට අයත් ජනවාස 10 මහසෙන්ගම පාසල ඉදිරිපිට මාර්ගය සහ ගෝණගන්නාර 19 කඩුව සුසාන භූමියට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සම්වර්ධනය කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු දායක. පාසල ඉදිරිපිට මාර්ගය සඳහා සභා අරමුදලින් ₹20,00,000ද ගෝණගන් ආර 19 කණුව සුසාන භූමියට පිවිසෙන මාර්ගයට පළාත් සභා ප්‍රතිපාදන යටතේ ₹10,00,000ද වැය කර ඇත. මෙම මාර්ගවල වැඩ මෙවැනි විට අවසන් වෙමින් පවතී.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මිල්ස්ටාක් කෝප PLC සමගමෙහි පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමගමක් වන මිල්ස් ඔටෝමොබයිල්ස් පෞද්ගලික සමගම මෙරට BMW මෝටර් රථ ආනයනය සහ අලවේ පිළිබඳ බලයලත් අලවේ නියෝජිතයා ලෙස පත් කර තිබේ. කොළඹ කොට සෝමාරෝ වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මිල්ස්ටාක් කෝප PLC සමගම මේ බව සඳහන් කර ඇත. එම පත්කිරිමත් සමග මිල්ස් ඔටෝමොබයිල්ස් පෞද්ගලික සමගම මෙරට තුළ නව BMW රථ ආනයනය අලෙවි සබ්බෙද හැරීම මෙන්ම නියම BMW අමතර කොටස් සැපීමද සිදු කරනු ලැබේ.

0: ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්
1: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළුගස්වැව එලංකා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. සංචාරක අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතිය පළමු අදියරට රුපියල් ලක්ෂ 70ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙමකින් කළුගස්වැව ගලපිට ගල සහ උඩකඩවල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව වැව් තොටුපළ 4ක් ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව බුජුන් හලක් සහ ගැම්නිවස් 4ක්ද ඉදිකෙරේ.
2: අම්පාර
1: දිස්ත්‍රික්කයට අයත් පානම පොතුවිල් මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 10 බිහිවින් අඩාලව ඇතැයි මගේ ජනතාව පවසති. මේ හේතුවෙන් විශේෂයෙන් කාර්යාල සේවකයන්ට නියමිත වේලාවට තම සේවාස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වෙමින් ඔහු දැඩි දුෂ්කරතාවට පැමිණ සිටිති. අම්පාර ලංකා ගමනාගමන මණ්ඩලයටත් බස් රථයක් පානම සිට අම්පාර දක්වා ධාවනයට යොදා තිබුණද ඒ දිනපතා ධාවනය නොවන බවත් ඇතැම් අවස්ථාවල දින ගණනාවක් ධාවනය නොවන බවත් ජනතා පවසති. එවැනි දිනවලදී කාර්යාල සේවකයන්ට ගමන් කිරීමට වෙනත් බස් රථයක් දෙන මෙත. මේ පිළිබඳ අවධානය යොමු කර කාර්යාල සේවකයන් සඳහා උදැස්සන 6:07 අතර වේලාවක ළංගම බස් රථයක් ස්ථිරව ධාවනයට යොදවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වග ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112077787.
1: හොමු සමුද්‍ර සන්ධියෝසියෙන් නැව ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු මෙහුමිහි විරාමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කරයි. ඉරානය සමග ගිවිසුමකට එළඹිය හැකිද යන්න සොයා බැලීමට කෙටි කාලයක් සඳහා විරාමයක් පවත්වාගෙන යන බව ට්‍රම්ප් මහතා සමාජ මාධ්‍ය වෙත ඊ ප්‍රකාශ කළේය. ඉරාන නියෝජිතයින් සමග සම්පූර්ණ සහ අවසන් ගිවිසුමක් සඳහා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. පාකිස්තානය සහ අනිකුත් රටවල් විරාමයක් ඉල්ලා සිටි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ජපානයේ භාවිත කළ යුද උපකරණ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනය සමග ක්‍රියාකාරී කමිටුවක් පිහිටවීමට දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු එකඟ වෙති. ජපානයේ මෑත කාලීන නීති සංශෝධනය කිරීමෙන් පසු මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව ජපානයේ භයානක මරන්තික අවි අපනයන කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් දැන් අවස්ථාව උදා වී තිබේ. ජපාන් ආරක්ෂක අමාත්‍ය කොයිෂුමි ෂින්ජිරෝ සහ පිලිපින ආරක්ෂක අමාත්‍ය ගිල්බර්ටෝ ටියඩෝරෝ පිලිපිනි මැනිලා කඩුවරදී පැකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වූහ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියේ සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 දක්වා ඊට අවස්ථා පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 15-20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 අදියර ජූලි මස 10 සිට අගෝස්තු මස 5 දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ. කොළඹ ඩීඑස් සේනනායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වේ. ඩීඑස් සේනනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති RIT අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධානය කෙරේ. කොළඹ ඩීඑස් සේනනායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 සමරුමද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරකොඩ මහතා පවසයි. මහනුවර ශාන්තන්තෝනි විද්‍යාලයේ විදුහල්පති හෙන්රි බර්නාඩ් විජේතුංග මහතා සඳහන් කළේ රග්බි ක්‍රීඩාවේ සැබෑ ගුණය පිළිබිඹු කරමින් තර්ගකාරී ගෞරවන්විත තර්ගයක් මෙවර දැක බලාගත හැකි වනු ඇති බවයි.
2: කාලගුණ වාර්තාව
1: අද සිට දිවිනි වැස්ස තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවිනි කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ හේතුවෙන් දිවිනි බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම් සහිත වැස්ස ඇති වී හැකිය. බස්නාහිර, සබරගමු, දකුණ හා ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කෙත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. සබරගමු, මධ්‍යම සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලප, ගාල්ල, මාතර සහ පුළුන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100කට වැඩි තද වැසිද ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක්. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරපාඩු පෙරවීමට කඩිනම් ක්‍රියාමාර්ග. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර භණ්ඩාකර ලේකම් යටතේ සමාගමක්. දේශාලෝගු ව්‍යාරක්ෂා කිරීමට රාජ්‍යයෙන් ක්‍රියාමාර්ග. මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුම් ලෙස පිරිපාදු මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනේ. 2025 අපස උසස් පෙළ විභාගෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක්. හෝමු සමුද්‍ර සන්ධියෝසී නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු මෙහෙයුම්හි විරාමයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලට විදේශ ක්‍රීඩකින් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා සිට දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන සවස් 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව ඇඩ්‍රස් නැති මහින්ද. අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතිසි නිකුත් කර ඇතැයි පුවතක් පළවිය. නොතිසි නිකුත් කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නද අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන ආකාරයට අල්ලස් කොමිසමින් මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල නොතිසියක් හෝ දැනුම් දීමක් ලැබී නැත. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාව වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදුව තිබීම හේතු සහගතය. මහින්ද රාජපක්ෂ සහ ප්‍රියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ 2013 වසරේ ආරම්භ කළ විමර්ශනයකටය. 2013 වසරේ පටන් විමර්ශනය එක තැනපල් වී තිබේ. හේතුව විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට රාජපක්ෂවරු බලය පාවිච්චි කිරීමය. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 එයාබස් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්ගත් බවට චෝදනා එල්ල විය. අල්ලස් චෝදනාවට ලක් වූයේ එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය නියෝමාලි විජේනායකය. එම අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 බැගින් මිලියන 60ක් බෙලියත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේයයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මහින්දත් ප්‍රියංකරත් අල්ලස් කොමිසමට කැඳවන්නට හේතුව කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයයි. මහින්දට එල්ල වී ඇති චෝදනාවට මුහුණ දීම වෙනුවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවට චෝදනා කරයි. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා තුනක් ගැන සඳහන් කරයි. ඔහුගේ වචනින් ඒ ගල්ලඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාවයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන්නේයි ඔහු කියන්නේ මුසාවකි. බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබේ නම් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයට ඒ ගැන කොමිසමට කරුණු කියන්නට පුළුවන්. කන්ටේනර් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, DV චානක යන විපක්ෂ මන්ත්‍රීවරු එයට ඇතුළත්ව සිටිති. ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සඳහා කළ ගෙවීම් වංචනික පාර්ශ්වයකට බැරි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තේ. CID ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පරීක්ෂණ කෙරෙන්නේ නැතැයි බොරු කීම මිස ඔවුන් පරීක්ෂණ මඩුළු වලට සාක්ෂි ඉදිරිපත් කර නැත, කරුණු කියා නැත. අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත් දේශපාලන දඩයම් වලට ප්‍රමුඛතාවය ලබා නොදී අනිකුත් මහා පරිමාණ වංචා පිළිබඳවත් ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ සඳහන් වේ. ඔහුගේ මේ ප්‍රකාශය මහින්දටත් අදාළය. වත්කම් බැරකම් ප්‍රකාශයේදී හැසිරුණු ආකාරයට කටයුතු නොකර අල්ලස් කොමිසමේ කැඳවීමට ආවනත වීම මහින්දගේ යුතුකමයි. අල්ලස් කොමිසම නඩත්තුවන්නේ මහජන මුදලින් නිසාය. එයාබස් ගනුදිනුවට භාවිතා කර ඇත්තේ මහජන මුදල් නිසාය. දේශපාලන දඩයම් වලට රාජපක්ෂ පාලනය කුප්‍රකට නිසාය. ප්‍රදීප් එක්නලිගොඩ අතුරුදහන් කිරීම වැනි දේ ඊට නිදසුන් නිසාය. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සංනිවේදනයක් කරා
2: පස්සරු 1:13.
3: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරබන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 ඔස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ
4: lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකියි.

දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සවන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වරු තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.

0: සෝල් මියුසික් ආත්මීය සංගීත සංවාදය නව ගී මිහිර
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනේකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකතික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ lauturuwarana.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද?
3: දැන් බෙහෙත් ගන්න පොලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පොලිම් වල රස්තිය අඳුරුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසෙත අපේ පැතුමයි.
4: සුරේෂ් මොකද පරක්කු? දැන් නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට චොට්ලිව් තමයි. හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
5: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
4: KD Rice ලංකාවේ අපේ දෙයක්.
1: 107.3 මේ අපේ රේඩියෝ එක.
6: පස්සරු 1 විනාඩි 19යි දැන් වෙලාව. රජරට සේවයේ සමග ඔබ අප රැඳෙන්නේ. ඉතින් බදාදා දවසට ඔබ දන්නවා මේ හෝරාවේදී අපි එකම තේමාවකගේ ඔබ වෙත තිළන කරනවා. අද අපේ තේමාව තමයි හදවත. ප්‍රේමය, ආදරය, විරහව මේ කොතනදීත් හදවතේ තියෙන තෙතමනය, එහෙම නැත්තන් හදවතේ තියෙන එඩිතර බව, එහෙම නැත්තන් හදවතේ තියෙන තද බව ගීතය තුළින් කියවෙනවා. නම් අප අද දවසේ තෝරාගෙන තියෙන්නේ එම ගීත. ඉතින් අපි සියල්ලෝ හදවත් ඇත්තෝ කියලා අපි හිතමු. ඒත් එක්කම හදවත් නැත්තෝ මේ සමාජයේ නැහැ කියලා අපි හිතමු. මොකද ආදරයෙන් සෙනෙහසින් වැළඳගන්නේ හදවත් ඇත්තෝ. කෙනෙකුගේ දුකෙහිදීත් සැපෙහිදීත් පිටු නොපා ඒ අය සමග ඉන්නේ හදවත් ඇත්තෝ. ඒ වගේම කම්පා වෙන්නේ, එහෙම නැත්තන් විරහවෙන් තැවෙන්නේ, වේදනා විඳින්නේ මේ සියල්ලම හදවත් ඇති අය ළඟ තියෙන දේවල්. එහෙමනම් ඉතින් හදවත කොයි විදිහටද ගීතය තුලින් දැකලා තියෙන්නේ, එහෙම නැත්නම් හදවත පිළිබඳව ගීතය කොහොමද ලියවිලා තියෙන්නේ කියන කාරණේ මෙතන් සිට ගීතයෙන්ම රස විඳින්න ඔබට ආරාධනා. අද අපි ගී එකතුව ආරම්භ කරන්නේ ප්‍රේමනාත් ජයතිලක ලියූ ගීතයකින්, සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ගී හඬින්.

0: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටාන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
1: FM 98.1 FM 107.3 රජරට සේවයෙන්.
2: හා හා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
6: දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වර තුනට රජරට සේවයෙන් දහම් සුව වන්දනා. සංවිධාන ශක්තිය ගාමිණී අබේරත්න මහතා සමන් දෙන්න. සෑම පුරපසළොස්වක් පොහෝ දිනයකම පස්වර තුනට දහම් සුව වන්දනා ධර්මදේශනා මාලාව රජරට සේවයෙන්.
7: මම ජාත්‍යන්තරයේ දිනු සුපිරිවිගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ.
8: ජාත්‍යන්තර දින
7: අවුරුදු 600ක් පෙරනි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
8: ඔයාගේ that not good looking.
7: Then what about me?
6: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරබන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු වරණ සදාම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්කල මිනිසුන් කන්දේ යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි. එකසිය හතයි දශම තුන මේ අපේ රේඩියෝ එකයි.

ආචාර්ය වික්ටර් රත්නායක ගීතයේ ගායනා කළේ කෙනෙකුගේ හදවතේ රැඳෙන්න ලේසි වෙන්නේ නැහැ, පහසු වෙන්නේ නැහැ. හැබැයි හදවත දිනූ කෙනෙකුට ඒ හදවතින් ඉවත් වෙන කාරණයක් ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි.

ප්‍රියා සූර්යසේන ගීතය ගායනා කළේ හදවත පිළිබඳව කතා කරනකොට ගීතයෙන් හදවත් රිදීම් පිළිබඳව, එහෙම නැත්නම් වේදනාවෙන් මිරිකුණු හදවත් පිළිබඳව තමයි ගීත වැඩිපුරම තියෙන්නේ කියලා අපිට හිතෙනවා. ඒ වගේ ගීත තමයි බොහෝම දෙනාගේ හදවත්වල ලියවිලා තියෙන්නේ.

0: වසන්තා සන්දනායක ගීතය ගායනා කළේ එකම තේමාවක ගී සමග ඔබ අප රැඳෙන්නේ. අද දවසේ අපේ තේමාව හදවත.
1: අසා දැනගත් මොහොතේ පටන් හදේ සියලු සෝතැවුල් නිමා කරවන අකාලික අමෘත ශ්‍රී සද්ධර්මය පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරුවරණ සදහම් දේශනා මාලාවට නොපමාව සවන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 FM 90.1 උස්සේ රජරට සේවයට සවන් දෙන්න. දේශකයන්න් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදග්ධ ධර්මකථික මාපලගම සුසීල වංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින් කළ මිනිසුන් කන්දී යසන නිර්මල සුව දෙන ලෞතුරු වරණ. ලෞතුරු වරණ .net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරු වරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීල වංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
2: ආ හා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

රවීන්ද්‍ර සමන් නලගිය වන්න ගීතේ ගායනා කළේ පසරු 1:49 දැන් වෙලාව. හදවත පිළිබඳව ලියවුණු ගීත, ප්‍රේමය, විරහව, ආදරය මේ සියල්ලත් එක්කම කැටවුණු ගීත රසක් තිබෙනවා. හැබැයි මේ අපිට නොච්චාගම සෝමසිරි මහත්තයා මතක් කළ ගීතයක්. ඒ ගීතේ තමයි මේ ඇන්ටන් රුද්දුගෝගේ හඬින්.

හදවත පිළිබඳව කියවෙන ගීත තුළින් තවත් ගීත දෙකක් තිබෙනවා. අපි කතා නොකර ඒ ගීත දෙකටත් ඉඩකඩ සලසා ගනිමු. මේ වෝල්ට ප්‍රනාන්දු.

0: ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වය වැඩසටාන අහලා තාම තෑග්ගත් දිනාගත් එනන්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දෙනකම සවස 4:15 විකාශය වෙන පුංචි අපේ විශ්වය වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
1: FM 91.1 FM 107.3 රජරට සේවයෙන්.
2: හදවත පිළිබඳව කියවෙන ගීත ඔබ වෙනුවෙන් තිලන කළේ ප්‍රිය මිතුරු මිත්‍රයනි, මමුලිනුත් සඳහන් කළා හදවත් ඇති අය ළඟ ඉන්නට, එහෙම නැත්නම් හදවත් ඇති අය සමග කතා කරන්නට, එහෙම නැත්නම් ඒ අය සමග ගැවසෙන්නට පින් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද හදවත් තියන අය තමයි සැබෑ මිනිස්සු කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා ඉතින් මේ ගී එකතු අපි නිමා කරනවා HR ජෝතිපාලගේ මේ ගීතයෙන්.

0: එකසිය හතයි දශම තුන රජරට සේවය
1: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
2: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්
3: පස්තර දෙකයි පැය පුවත් සමගින් මම සුමේද කරුණාරත්න. තවත් ඩීසල් නෞකා දෙකක් අද සාහෙට දිවයිනට ළඟාවෙන්න නියමිතයි. ලංකා කලින් තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අද දිනේ ඩීසල් මෙට්‍රික් ටොන් 39,700ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවන බවයි. හෙට දිනේද එවැනිම ඩීසල් තොගයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවන බව සංස්ථාව පවසයි. රට තුළ හිඟයකින් තොරව ඩීසල් බෙදාහැරීමට හැකි බව කනිත් තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු ගුවන් විදුලියට ප්‍රකාශ කළේය. මිළඟ පැයපුවත් පස්වරු තුනට
2: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත් ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේ කම්පී ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී

0: ඔන්න පොඩ්ඩනේ රජලට සේවයෙන් ඔයාලට අලුත් තෑගක්.
1: සමනල උයනේ අලුත් විශේෂාංගයක්.
0: සෑම බදාදා දිනකම සවස 4:15ට
1: කැප්ටන් ලොක්කයි
0: රෝයිත් පොඩ්ඩයි එක්ක එකතු වෙලා
2: දැනුම සොයන්න,
3: වැඩ වඩන්න,
4: විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න.
0: FM 90.1 FM 107.3 රජලට සේවයෙන්
5: එකසිය හතයි දශම තුන රජරට සේවය.
6: පස්තුරු 2:03 අයිබුවන් සුභ සන්ධ්‍යාවක් දායබර හිතවතුනි හිතවතියනි සුපුරුදු පරිදි අද බදාදා දිනේ මෙතැන් සිට පුරා හෝරාවක් ඔබේ ඉල්ලීම් සමග රැඳී සිටින්නටයි අපේ සූදානම.

0: හිතවත්වනේ අසංක පියමන්ත පිරිස් ගී සංකල්පනාව ආනන්ද හේවා රංහිඳගේගෙන් සංගීතය එච්.එම්. ජයවර්ධනගෙන්. ඉතින් අද ඔබේ ඉල්ලීම් තීරෙන් මුල්ම ගීතය ඔබටයි. ආයිබුවන්.
1: ආයිබුවන්
0: සංඥා
1: අද හේවා කියලා තමයි මම හිතුවේ.
0: ස්තුතියි අපියම ගීතේට.

0: දැන්නෙන්නේ ඔබේ ඉල්ලීමට ආයිබෝවන්.
1: මම නාරන්ද අපුරස්සේ පත්මගමුවේ ඊතර එකතු කරගන්නේ හේල් වගේ කේජී සමරසිංහ මල්ලි රේඩු පුප්පකාන්ත නංගි ඔබතුමාත් එකතු කරගන්නවා.

0: පස්තර දෙකයි විනාඩි 15ට අපි එන්නේ සේරුවාවිලට. ආයිබෝවන්.
1: ආයිබෝවන්, සුබ දවසක් වේවා සුමේද මහත්තයා. මම සේරුවාවිල KDA කමරසිංහ.
0: ඔව්, සුබ දවසක්.
1: මම අහන්න කැමති බොහොම පැරණි ගීතයක් එඩී ජයමාන මහත්මයා ගායනා කරන ඒ ගීතය අහන්න මම එකතු කරගන්නවා. නාලන්ද සපුගස්සායේ පත්මා ගමගේ අක්කා WM පුෂ්පාකාන්ති අතුළු පවුලේ සියලු දෙනාත් මහයිපල්ලම කැලේ රිවුල්වැව මානෙල් දිසානායක චානක ප්‍රමෝද් දිසානායක පිළිමතලාව වට්ටප්පල පල්ලේ ගෙදර උදය කුමාර සමග ශාන්ත කුමාර ගාල මාපලගම පියල් ජේ ඉරිමුතුගොඩ පොල්ගොල්ල උයන්වත්තේ SM ගාමිණී රත්නායක මොනරාගල කුඹුක්කන සීතා විතරන ඇල්පිටියේ දේශප්‍රිය ගලම්බින්දුවව අලුත් දිවුල්වව ලලිත් කුමාර මාදම්පේ පැරණි නගරයේ ශාන්ත විජේසිං ඇතුළු පවුලේ සියලු දෙනාත් මදුරාගොඩ උඩවංගුවේ නිලන්තමල්ලී ඇතුළු සියලු දෙනාත් පොළොන්නරුවේ ස්වර්ණී තිලකරත්න ඇතුමල්පිටියේ තිලක් මංචනායක පිළියන්දල මඩපාත ලක්ෂ්මන් මාතලේහෙට්ටිපොළ ලීලාරත්න නොච්චියගම සෝමසිරි කන්තලේ අමරසේන රාමනායක ගලේවල කොස්ගහන්නේ ඉන්ද්‍රාණි පුෂ්පල ඇතුළු සියලු දෙනාම ගීතයන් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට බොඳුපාන්ත.
0: ස්තුතියි. අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීමෙන් පස්සේ.
2: රස ජනනී අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මිතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
3: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
2: රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
3: දුරකථනය 0812 388 651. රසජනනී
2: අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

අර හිතන් ඉන්න රාල හාමිගේ අද්ද මැෂින් එකක් වගේ නිසා අර පැත්තට මේ පැත්තට හරව හරව පිට පස්සට කාර් ලොරි බර කරත්ත බස් උස්සෝ වෑන් එක මෙතන වගේ හරි ජර

0: දැන්නේ ඔබේ ගීතයට ආයිබෝවන්
1: මහත්තයෝ. මම කාලේ මහත්තයා නිවාසයෙන් ගත්තනේ.
0: ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ අඩු කළ ගත්තොත් අපට පැහැදිලිව කතා කරන්න
1: පුළුවන්. මම අද තෝරගත්තේ බොහොම පැරණි ගීතයක්, ඒ විවාද මහත්ම ගායනා කරන උපරි ගීතයක්. ඔය තමයි නියම නීතන් දෙන පැරණි ගීත. මේ එහෙම ගීතයක් එක තෝර ගන්නවා. ගුක්කරැල්ලේ පුණ්‍ය සිරි මහාලි නොච්චරම සෝමසිරි මහත්මයා තෙල්දී උඩර පන්ස පාර ජීවි සමර වාලිපල නීලෝ කපිය සනී මහත්මිය, රත්න වලකර සමන් හනම්ගොඩ මහත්මයා, ආනමඩිය සනීර හෙක්කයක් මහත්මිය, දීසිම්පුර ඉන්ද්‍රානි ගුණවන්ත මගේ නංගි, සා රත්නපාල මහත්මයා, වීම් රණවීර මහත්මයා, සේනපුර හීටා වලටක්කා, මල්දීපුර කරුණා රත්නායක නංගි, ලග්ගල වීලමෙල උපාලිසක් මදුමාන මහත්මයා, ගලමින කුඩාගිවිල ලලිත් කුමාර මහත්මයා, මාධ්‍ය ශාන්ත විජයසිංහ මහත්මයා, මාජි කල්දේරා අලෝ කැකුලාව රත්න කාර්ය මහත්මයා, කුමුණ විකාශ වෙලින් බෙන්ලක මහත්මිය, ලකුණු කල්කර කොස්ගහින් ඉංග්‍රාජ පුස්පලක මහත්මිය, අනිල් මෙන්ඩිස් මහත්මයා, මාදම් ප්‍රසාන්ත විජයසිංහ මහත්මයා, අඹම්පුර සංගිය කුමාරී, වැලිමල් නිල්ම සේර සිංහ, මදුරාබල් නිලන්ත සීල වලුගේ මහත්මිය, මහකිරිමෙට සුබල් පාල මහත්මගේ සහෝදර එතුමත් සම්බන්ධ කරන ගුවන් සේන මිත්‍ර සම්බන්ධ කරන මේ ලස්සන ගීතය අවස්ථාව ලබා දෙනකොට මට ගොඩාක් ස්තුතියි.

0: දුගී අට දෙමිනා බුදු බව පතනා විස තුරු නිරිඳා.
1: පසරු දෙක පහුවෙලා විනාඩි 25ට අපි එන්නේ ඔබේ ඉල්ලීමට. ආයිබෝවන්.
2: ආයිබෝවන්, සුබ දවසක්. මම බදුලින් ඥානා කුමාරි පෙරේරා.
1: ඔව් ඥානා, සුබ දවසක්.
2: මට දෙන්න ජෝතිපාලගේ මේ නොනිමිණි බිරිඳබනි ගීතය.
1: කවුද එකතු කරගන්නේ මේ ගීතයට?
2: රජරට සේවයේ ඔයාලා කියලම දෙනාවත් මාජි කල්දේරා, වර්කාප්පද පාතිමා නංගි, රන්‍යා බතුවිත නංගි, සීතා වන්නිවල අක්කා සමති, අනිල් මෙන්දිස්, තිලක සිරිද සිල්වා, තිලක් නායක, ජගත් චන්ද සිරි, වීදි සුමන රත්න, කොමිදිකා සිරෝමි. අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි. සුබ දවසක්.
1: සුබ දවසක්. අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීමෙන් පස්සේ.
3: තිලෝ තිලක වූ අමාමේනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30වනදා වෙසක් පොහෝදා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවේ සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500. එකසිය හතයි දශම තුන රජරට සේවය.

0: පසර දෙකයි විනාඩි 30යි. බදාදා ගීත ඉල්ලීම් අතරින් අපි දැන් එන්නේ මත්තිගොඩට. ආයිබෝවන්.
1: ආයිබෝවන් සුමේද මහත්මයා, මම අනිල් මැන්ඩිස් මත්තිගොඩ සල්ගස් මහතේ තුන්වෙනි පටුමගේ ඉඳලා සම්බන්ධ වෙන්නේ. අද මම ඉල්ලන ගීතය ගැන කියනවා නම් 1966 වසරේ එම්එස්එන් දිවාසේ බයිලක් චක්‍රවර්ති ලැබුණාට පස්සේ ඉස්මා සමස්ත බයිලක් කලාවෙම අයින් වුණා. ඒ කියන්නේ ගුවන්විදුලි බාහිරව වාද බයිල කලාවෙන ගුවන්විදුලි කෝර බයිල කලාවෙන දෙකෙන්ම අයින් වෙලා තමන්ට ආවෙනි කෙරටාවකින් සරල ගීත පමණයි ගායනය කරේ. ඒ අමරදේව සූරින් යටතේ සිංහල සාස්ත්‍රීය සංගීතය හැදීම තුළින් මේ 1966 67 කාලේ යාල දඟම් ප්‍රදේශයේ මිතුරු ගීතර සාදයකට සහභාගී වෙලා ඉඳි එතුමන් දැක්ක මේ කුඹලෙක් ඇවිල්ලා උළුස්සේ මැටි බඳිනවා. පස්සේ මේ කුඹල පසුබසෙ ගිහිල්ලා කුඹලගේ චරිතය අධ්‍යයනය කළා. මේ චරිතයේ ගීපද රචනයකට යොමු කළා. එඩ්ගර් මහත්තයාගේ සංගීත දංගකට අතුළු කළා. බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගීතේ ගායනය කළා. ඒ ගීතේ පහුද උදේ ගුවන්විදුලි විස්තරණය කළා. ඒකවත් තනි දවසේ නිර්මාණය කරපු ඒ තමන්ගේ එතුමාගේ පළවෙනි සරල ගීතේ බෝල බෝල මැටි එක එක ගෙනෙනවා ගීතේ තමයි අද ඉල්ලන්නේ. මේ ගීතේ මම එකතු කරගන්නවා රත්මාලියයි දිසෙන්දුරේ දීම රණවීර මහත්මයා ඇතුළු උත්සවලේ හැම දෙනාමත් මිනුවන්ගොඩ ගායේ සුමතිපාල මහත්මයා ඇතුළු උත්සවලේ හැම දෙනාමත් ලියම්දල ආනන්ද කල්දේර මහත්මයා, මාජි කල්දේර මහත්මිය, බදුල්ලේ ඥානකුමාර පෙරේර, රදවඩුනේ ගාමිණී වීරසිංහ මහත්මයා, දඹදෙනිය බර්නාඩ් ලියනගේ මහත්මයා, පල්වෙල නිකාන්ති, ආතලි කුමාරි එරුමුදුගොල්ල, කුරුණෑගල හැර නිවුතල රාජ් මහත්මයා, අන්දලමෙ සවස් දසනායක මහත්මයා, රොච්චාගම සොම්ශ්‍රී මහත්මයා, නිමල් සේනාරත් මහත්මයා, කේස් සුගතපාල මහත්මයා, ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය, දිල්ලෙන්පුර ඉන්ද්‍රාණි මහත්මිය ඇතුළු අපේ හිතවතුන් සියලු දෙනාමත් රජරට ගුවන් සේවයට සම්බන්ධ වෙන සියලු දෙනාම එකතු කරගෙන ගීතයට සම්බන්ධ වෙනවා. සුබ දවසක්.
0: හොඳයි, සුබ දවසක්. අපේ ස්තුතිය ඔබට මේ ගීතයේ පූර්විකාව අපට ඉදිරිපත් කළාට.

0: දැන්නේ ඔබේ ගීතේට ආයිබෝවන්
1: ආයිබෝවන් සඳවා සියලුම දෙනාට මම අලව්ව කතුලාවල රත්නකහඳව ලස්සන ගීතය මම තෝරගත්තා ගීතේට එකතු කරනවා තුමිලා ජයන්ගේ කරත්නායි උපාලි කරත් විජේ සිමුනාස ජීතෙන්පුර හිංගානි සමන් අලංගුට ගොතරෙල්ලේ පුන්නතේ නිමල් සේනන්ද කේසි ගොතපාල ජනක විජේවර්ධන සානස් කියනවා බොහොම සිහිවස්තාවුනේ
0: ස්තුතියි.

0: අපි දැන්ගන්නේ කහට ගත්තිගලියට. අයිබෝවන්.
1: අයිබෝවන් සර්, මම පාට සතිකට මාචිත මැතියි කිය සුකට පර හතා කරන්නේ. මගේ ජීතරම යුතු කරගන්නවා තනෙන් මිදුන අලුදුල ලෙඩලිස් කුමාර මල්ලි මත්තේ ගොඩ සර්ගස්සයයි තුන්ගනි පටු මගේ අපේ මැන්ඩිස් මාත්මයා, ඒ වගේම රත්තුර සමන් හලංගොඩ මල්ලි ඇතුළු පවුලි සිල් දුනා තෙල් දිනේ උඩවල පන්සල පාරි සුමන් සමාතුළු පවුලි සිල් දෙන අලව කැකුලානේ රත්න කහදෝ මල්ලි ලග්ගර සරත් මදුමාන මල්ලි සමග පවුලි සිල් දුනා මාදම්පි පැරිසේ ශාන්ත විජේසිංහ මල්ලි දේශම්පුර රණවීර චීන්දු ගොකරැල්ලි පුණසිරි මල්ලි නම් මේ අවස්ථාවේ ලේදන් දීමේ වැඩසටහනකට වෑගම සම්බන්ධලා ඉන්නවා. ඒකම නදුරකට උඩවන්ගේ නිලන්ත මල්ලි අම්බම්පොල සංජයා චුට්නංගි දකුණු කොළසිරින් කුමුදිකා සුරෝමි පිළියන් ආජි කල්දේරා ආනමගේ සුන්දා හැචාර චිනාංගි අම්මා සීඩා රාජසිංහ දේශම්පුර ඉන්ද්‍රාණි රත්නපාල යුවල කොස්කාහි ඉන්ද්‍රාණි පුස්තනංගි කැලේදි උල්ලුවයි මාණ්ඩේ දිසා නායක නංගි චක්‍රව මල්දෙනපුට කරුණා රත්නායක වාරිපුර නිලු කප්පේ ශ්‍රී ඩික්මා සුවය පා පුලියා පිටි මාණිජය කොඩි නොච්චාගම සෝමසිරි මාත්මයා නිලන්ත සේනරත්න මහකිරිමැටිය මගේ සහෝදර මාව යමුනා නංගි එක්කම චම්පික සේනරත්න එකතු කරගන්නවා මිහින්තනේ ආයර්දෝ කරනවා තිරප්පනේ සීලා වඩුවේ මේ ටික එකතු කරගෙන ස්තුති මේ සින්දුව මට ලබා දුන්නට ඔබතුමාට
0: ස්තුතියි. අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීමෙන් පස්සේ.

0: 107.3 රජරට සේවය.
1: පස්තර දෙකයි විනාඩි 45ට අපි එන්නේ ඔබේ ඉල්ලීමට. ආයිබෝවන්.
2: ආයිබෝවන් රජරට සේවය සම්බන්ධයෙන් සමේද කර්ණාරත් මහත්මයා මම තෙවිණි උදල පන්සල පාරේ බීජේ සමරත්න.
1: ඔව්.
2: මම අද තෝරගත්තේ එක්කව ජෝතිපාල විජේකයන් මේ ගීතයට එකා කරගන්නවා. ගොකරල්ලේ පුන්නිසිරි ඔයගොල්ලෝ යන්නත් සෙන්ගාන් රත්නායක අලාවේ රත්න කහඳුව රත්තර සමන් අලංගොඩ මීතුන් කට්ටේ ඉන්දී වේප දකුණු කරුත්තර කොම්පිකාශය කරගම වදිල ඥානාකුමාර බෙර රක්ගල ලේජන් දුපාලි මනමාන උකුල උඩුපටියේ සදස්ය කාටස් විවිලිය මාකින්මෙටයා නිමා සේනාරත්න මාකින්මෙටයා කේසුකතාල කලින් දිලින ලලිස් කුමාර දේශේන්ද්‍ර ඩීන් රණවීර නොච්චාගම සාමසිරි වාරිපල නිලුකා පේදාසිනි දියසේපුර ඉන්ද්‍රනාංගෙත් ඒකට කරන බොහොම ස්තුතිය අවස්ථා ලබා දෙන්න.
1: හොඳයි, අපි යමු ගීතයට.

0: පසර දෙකයි විනාඩි 50යි. දැන් ඔබටත් ගීතයක් ආයිබෝවන්. ස්තුතියි අපි ඔබේ ගීතයට එනවා මේ මතක් කිරීම වලින් පස්සේ.
1: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: හා මොකද ඔය කරන්නේ?
1: මේක මට පරම්පරාව ලැබුණ පෙට්ටගම. මේක ඇතුළ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
2: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තිනව වගේ. නිදානයක් ගැනත් දන්නේ
3: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
2: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.

0: අද බදාදා ගීත ඉල්ලීම් අවසන් කරන්නට කලින් ගීතය ඔබටයි. ආයිබෝවන්.
1: ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වශයෙන් මාත්‍ය.
0: සුබ සන්ධ්‍යාවක්.
1: ඔව් මම තෝරා ගත්තා රන්විවි ආදිදි දූපැන මතින්දි දෙකෙන ගීතේ.
0: ඔව්.
1: ඔව් මම මේ ගීතයට එකතු කර ගන්නවා මණික් චන්ද්‍රිකා මනුමාන ප්‍රබෝධ අමන්දසානි ඊගාමට මගේ යාළුවෝ වශයෙන් මම ඉස්සර කරගන්න තෙල්දෙණිය බීජි සුමරත්න අලව්‍ය රත්නකාන්දව රත්තර සමන්නාලංගොඩ නොත්‍යාගම සෝමසිරි සත්මාලයේ රියන් රණවීර ජේසන් පොඩින් ඉන්ද්‍රයන් නන්දි ඔල්ගොල් උයන්වත්තේ ගාමි රත්නායක එස්එම් මාකිඩ් මැතියාවේ නිමල් සේරත්න ගම කේසුගත පාල ලකුණු කක්ෂර කුමුදිකා තිරවම් බෙල්ලගම වැර නිමකරන් ප්‍රාන්ති බොහොමත් ස්තුති අවස්ථාව ලබා දුන්නා.

0: ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாப்டிகே சமகு ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி ஓ நேம கம்பெனிக்கு சுவாபாவிக விபத்துக்கு ஒருத்து தீமிட தரம் சக்திமா ஆர்எஸ் வாணி கம்பி சாதாரண மிளகனான் யடத்தே திவைன புரா பியகுகே சக்தியமின் சக்திமா கொடநகில்லுக்கு ஆர்எஸ் வாணி கம்பி
1: ரஜரட சேவை மெகஹெர்ட்ஸ் 107.3
0: මේ පැයේ පුවත්
2: පස්තර තුනයි පැයේ පුවත් සමගින් මම සුමේද කරුණාරත්න. තමිල්නාඩු දේශපාලනයේ උඩු යටිකුරු කරමින් දකුණු ඉන්දියාවේ සුපිරිම නළු තලපති විජේගේ නායකත්වයෙන් මීට වසරකට පෙර ආරම්භ කළ TVK පක්ෂය මේ වන විට ආසන 105ක බලය තහවුරු කරගෙන තිබේ. ඒ අනුව වසර 50කට වැඩි කාලයක් තමිල්නාඩුව පාලනය කළ පක්ෂවල බලාධිකාරය බිඳ වැටෙනු ඇත. 1960 දශකයේදී කොන්ග්‍රස් පක්ෂය පරාජයට පත් කරමින් බලයට පත් වූ DMK පක්ෂය සහ පසුව AIADMK පක්ෂය වරින් වර ප්‍රාන්තයේ බලය තහවුරු කරගත්තේය. එම් කරුණානිධි DMK පක්ෂයේ හිටපු ප්‍රබලයෙකු වන අතර ජනප්‍රිය රංගන ශිල්පීන් වූ MGR සහ ජයලලිතා AIADMK පක්ෂයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධුරයේ කටයුතු කළ නිකුත් වී ඇති නිල ප්‍රතිපත ප්‍රතිඵලවලට අනුව වත්මන් ප්‍රධාන අමාත්‍ය MK ස්ටාලින් නියෝජනය කරන DMK පක්ෂය මෙවර දිනාගෙන ඇත්තේ ආසන 59ක් පමණි. AIADMK පක්ෂයට ආසන 46ක් හිමිව තිබේ. කොන්ග්‍රස් පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 5කි. මිලඟ පැයේ පුවත් පස්වරු 4ට
1: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
0: මේ පැයේ පුවත් ආර්.එස්. වාණි කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වාණි කම්බි ඔ නෑම කම්පනිකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වාණි කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වාණි කම්බි.
3: යාළුවනේ, ඔයාලත් සමනල උයනේ, පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15 විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
4: FM 90.1 FM 107.3 රජරට සේවයෙන්.
5: හා හා හා, මොකද ඔය කරන්නේ?
6: මේක මට පරම්පරාවෙන් ලැබුණු පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
7: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
8: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
7: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ
9: 107.3 රජරට සේවය.
2: පසුරු 3යි, විනාඩි 3යි.

0: උත්පත්තිය, බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන 30වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 0337 500 500

0: වෙද මහත්මයා වසර 90ක විශ්වාසය
1: 107.3 රජරට සේවය
2: පසුරු 3 විනාඩි 11යි.

0: 107.3 රජරට සේවය.
1: පසර 3:15 දැන්. අදින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ වගේම තමයි අකුණු අනතුරු වැඩි වශයෙන් ඇතිවේ කියලත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් එලිමහනේ සිටින එක වැසි වෙලාවේ අකුණු ඇති වෙන වෙලාවේ අනතුරුදායකයි. කුඹුරුවල වැව්වල සිටීම බෙහෙවින් අනතුරුදායකයි. කුඹුරුවල වැව්වල විතරක් නෙවෙයි එලිමහනේ බොහෝ ප්‍රදේශවල, එලිමහනේ ක්‍රීඩා පිට්ටනිවල විශේෂයෙන් අපේ දරුවන්ට ඒ ගැන කියා දෙන්නට ඕන. එලිමහනේ සිටින එක බෙහෙවින්ම අනතුරුදායකයි. ඊට අමතරව ජංගම දුරකථන භාවිතය ඔබ දන්නවා පහුගිය දවස්වල ජීවිතක්ෂයට පත් වුණා කීප දෙනෙක් ජංගම දුරකථන වැසි වෙලාවේ නැත්නම් අකුණු ඇති වෙන වෙලාවේ භාවිතා කිරීම නිසා. ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම තමයි මේ දිනවල පවතින දැඩි දාහය, දැඩි අවුරශ්මිය නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වා ගන්නට වැඩි වැඩියෙන් ජලය පානය කරන්න කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. ඉතින් විශේෂයෙන් අපේ දරුවන්ටත් මේ පුරුද්ද ඇති කරන්නට ඕන. ඉතින් දාහය තිබුණත් නැතත්, අවුරශ්මිය තිබුණත් නැතත් වැඩි වශයෙන් ජලය පානය කිරීම කාගේ කාගේ සෞඛ්‍යයට හිතකර වෙනවා. හර්ෂණ දිසානායක ගයන ගීයක් දැන්. ගීතය රචනා කළේ නන්දසිරි කීඹියාහෙට්ටි, සංගීතවත් කළේ දර්ශන වික්‍රමතුංග.

කුලරත්න ආර්යවංශ රචනා කළ ගීයක් දැන් සංගීතවත් කළේ රෝහණ වීරසිංහ, ගයන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි.

0: සසර දනව්වේ අනාථ ලෝසතුන්ගේ හදේ සෝදුක් සදහටම නිවා දමන විශ්වයේ අසම සම ලෞතුරු බුදු වදන පහසුවෙන් අර්ථවත්ව අවබෝධ කරගන්නට ඔබත් ලෞතුරු අරණ සදහම් දේශනා මාලාවට නොපමාව සමන් දෙන්න. සෑම සෙනසුරාදා දිනයකම උදෑසන 8ට FM 107.3 හා 91.1 රජරට සේවය ඔස්සේ මෙම ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කළ හැකි. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අනුරාධපුර කටුකැලියාව ශ්‍රී අරණ විහාරාධීශවර විදද්ධ ධම්මකථික මාපලගම සුසීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්කල මිනිසුන් කන්දී අසන නිර්මල සුවදෙන ලෞතුරු අරණ. ලෞතුරුවරණ.net වෙබ් අඩවිය ඔස්සේ සහ ලෞතුරුවරණ YouTube නාලිකාව ඔස්සේද ඔබට මෙම ධර්මදේශනා ශ්‍රවණය කළ හැකි අතර එම YouTube නාලිකාව හරහා විශේෂයෙන්ම සෑම දිනකම රාත්‍රී 8ට ගෞරවනීය මාපලගම සුසීලවංශ හිමියන් විසින් පෙර සිදු කරන ලද කෙටි ධර්මදේශනාවල නැවත විකාශයන්ට ඔබට සවන් දිය හැකි.
1: 107.3 රජරට සේවය.

0: අතර හිනා.
1: මේ අශෝක වනයේ තිබෙන අලංකාර මල් නෙලා මා ඔබගේ වරලස ගවසා ඔබ දෙව්ලියක් කරන්නම් මාලා. අනාගතයේ මට හිමිවෙන රජකම තඹ දොයිතුවකටවත් මං සලකන්නේ නෑ කුමරිය.
2: අප්පට සිරි ගුණේ මාමන්නේද මේ? කඩුවකුත් අතින් අරන් ඔටුන්නකුත් දාගෙන ටීටර් එකක් පුහුණු වෙනවා වගේ. අවසර දේවයන් වහන්ස, මාලිගාවට ඇතුල් වෙන්න අවසර.
1: කළුවා වරෙන් වරෙන් ඉඳගන්න.
2: ගුණේ මාමා ලොකු වැඩක් වගේ. ටීටර් එකක් නේ, නියම දෙබස් ටික. මම අහගෙන හිටියේ මොකද්ද වැඩේ? ගුණේ මාමා ඉතින් කොහොම ටීටර් කාර්යයනේ? මේ මොකද්ද නාට්‍ය?
1: මේ සැරේ වෙසක් එකට පන්සලේ බණ මඩුවේ පෙන්වන්න අපේ ගුණවති නාට්‍යයක් බාර අරන්.
2: අප්පට සීවි, නියමයි. ගුණවති නැන්දා නාට්‍ය රඟපානවද?
1: නෑ නෑ.
2: එහෙනම්
1: මේ සැරේ වෙසක් එකට පන්සලේ නාට්‍යයක් පෙන්වන්න ඕන කියලා කුලගණ සමිතියේ යෝජනා වෙලා තියෙනවා.
2: නියමයි. ඉතින් ඉතින්
1: නාට්‍යයක් පෙන්වන්න යෝජනා වුණාට ඉතින් ඒකට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. ඒකට අපේ ගුණවතීට හොඳටම කේන්ති ගිහිම්මා.
2: ඉතින් ගුණවතී නැන්දර කේන්ති ගියේ?
1: ඇයි බං, ගුණවතීනේ කුලගණ සමිතියේ සභාපති.
2: ඔහේ පලයා,

0: එතකොට නළුනිලියෝ කවුද?
1: මමයි ගුණවත.
2: රටසිරි හොල්මන්ද පෝල් කිවල්
0: නියමයිනේ. නළුනිලියෝ ඔක්කොම ගෙදරම ඉන්නවා. හරි හරි, එතකොට ගුණේ මාමා මේ රියර්සල් කරන ගමන්ද ඉන්නේ? කෝ දැන් ඉතින් ගුණවතී නැන්ද?
1: ගුණවතී ගියා වඩුමඩුවට.
0: ඈ වඩුමඩුවට? එමකෝ
1: කඩුවක් හදන්න බා.
0: කඩුවක් හදන්න? හරි හරි, නාට්‍යයට කඩුවක් ඕනනේ. දැන් ඔය කතාව මොකද්ද?
1: කතාව මෙහෙමයි, සාලිය අශෝකමාලා ප්‍රේම වෘතාන්තය.
0: හරි හරි, එතකොට දැන් ගුණේ මාමා සාලිය කුමාරයා, ගුණවතී නැන්ද අශෝකමාලා. එහෙමනේ. හැබැයි මාමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
1: ඈ ප්‍රශ්නයක්? මොකද්ද?
0: නළුවයි නිලියයි දෙන්නම වයසයිනේ.
1: මං ඕක ඇහුවා ගුණවතීගේ.
0: ඉතින් නැන්ද මොකද කීවේ?
1: ගුණවතී කියනවා ඇයි සාලි අශෝකමාලා වයසට ගියේ නැද්ද කියලා. බලාගෙන ගියාම ඒකත් හරිනේ මං.
0: ඒකත් ඇත්ත තමයි. එතකොට දැන් අශෝකමාලා මල් කඩකඩ ඉන්නකොට සාලිය කුමාරය හම්බ වෙනවා?
1: නෑ නෑ,
0: ආයි නැත්තේ. එහෙමනේ ඉතිහාස පොතේ තියෙන්නේ.
1: ඉතිහාස පොතේ එහෙම තිබුණට ගුණවතීගේ පිටපතේ ඒක වෙනස් කරලා තියෙන්නවා. මේක සාලිය අශෝකමාලා කතාවේ අලුත් වර්ෂන් එක.
0: ඒ කිව්වේ
1: මේක සාලිය අශෝකමාලා නව නිෂ්පාදනය. මේ කතාවේ හැටියට අශෝක වනයේ මල් කඩකඩ ඉන්නේ සාලිය කුමාර.
2: අපට සීරි,
0: මල් කඩකඩ ඉන්නේ සාලිය. හරි හරි, ඊට පස්සේ
1: සාලිය කුමාරයා මල් කඩකඩ ඉන්නකොට තමා එතෙන්ට අශෝකමාලා එන්නේ.
0: හරි හරි හරි, එතකොට අශෝකමාලා එන්නේ අස්වයා පිට. ඉතින් අශෝකමාලට අස්වයෝ නෑනේ. එයා මේ චණ්ඩාල කුලයේ කෙනෙක් නේ.
1: නෑ නෑ නෑ, පිටපතේ තියෙන්නේ සාලිය කුමාරයා අස්වයා පිටින් ගිහින් අස්වයා ගහක ගැට ගහලා තමා මල් කඩන්න පටන් අරන් තියෙන්නේ. අශෝකමාලා පයින් ඇවිදගෙන එනකොට දැක්ක අස්වයෙක් ඉන්නවා. ඊට පස්සේ අස්සයාගේ පිටුල් නැගලා තමා සාලිය ළඟට ඇවිල්ලා තියෙනවා.
0: හරි හරි, නැන්දා නියමට පිටපත ලියලා තියෙනවා. ඉතින් ඉතින් මාමේ ආයෙ පටන් ගන්නකෝ. නැන්දා එනකල් මාමගේ කොටස කරලා පෙන්නන්නකෝ.
1: ඔව් මෙහෙමයි. දැන් අශෝක කුමාරයා මෙහෙම ඉන්නවා. ඉස්සරහින් මාලා ඉන්නවා අශෝක දිහා බලාගෙන. අශෝක මෙහෙම කියනවා, මාලා පුන්සඳ වටා ඇති රන්තරු කැලදෙස බලන කල මගේ ඇඟේ රෝම කූප කුපීත වීගෙන එන හැටි නුඹට පේනවද මාලා?
0: නියමයි නියමයි.
1: නුඹ වෙනුවෙන් මගේ හිතේ බුරබුරා නැගෙන ආදරේ මේ මිහිපිට ඇති හෝ නැති මොන මල යකෙකුටවත් වෙනස් කරන්නට බෑ මාලා.
0: මරු මරු මරු නැගලා යනවා
1: මාලා. අර බලන්ඩ, අර අඩ සඳ මූදේ ගිලි නිවි සැනසෙන සඳ, පිස්සු හැදෙන සඳ.
0: නියමයි නියම දෙබස් මාමේ.
1: ඒ කොටස අවසාන වෙන්නේ මෙන්න මේ. මාලා, අපි දෙන්නගේ මේ පවිත්‍ර ප්‍රේමයේ නාමයෙන් මේ සියලු සැප සම්පත් හැරදමා මහමග හිඟා කෑමට නුඹ මා සමග එනවද මාලා? එහෙනම් අපි දැම්මම යමු පිටකොටුවේ මෝගහලට.
0: ඒ උනාට එතන ගැලපෙන්නේ නෑනි මාමි.
1: ඇයි? මොකද ගැලපෙන්නේ නැත්තේ?
0: අර පිටකොටුවේ බෝගහලඟට කියන එක.
1: මේ වනේ මං මේක සාලි අශෝක මාලා ප්‍රේම වෘතාන්තයේ අලුත්

අද රඟපෑ සුමේද කරුණාරත්න සමග කමල් වීරසිංහ. හතරහිලා සුමේද කරුණාරත්නගේ රචනය.

0: යාළුවනේ, ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නයට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
1: FM 91.1 FM 107.3 රජරට සේවයෙන්.
2: පුංචි අපේ විශ්වය
3: 107.3 රජරට සේවය.
4: පස්තර 3:41.

0: ගීතවත්තුනේ පුණ්‍යා කත්‍රිආරච්චි.
1: රජරටයි ගොවිබිමයි. වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: රස ජනනී
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතිරට ගින්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රසජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812-388-651. රසජනනී
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: පස්තර 3 විනාඩි 46. රඹුකන සිද්ධාර්ථ හිමියන් රචනා කළ ගීයක් දැන් සංගීතවත් කළේ රෝහණ වීරසිංහ, ගයන්නේ අතුල අධිකාරී සමග සමිතා මුදුන්කොටුව.

0: අරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළඹෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03-577-500. රජරට සේවය 107.3

0: 107.3 රජරට සේවය
1: ආර්.එස්. වානේ කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පනි
2: රජරට සේවය මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්
3: පස්තරු 4 පැයේ පුවත් සමගින් මම සුමේද කරුණාරත්න. ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාක්චි චීනයේ නිල සංචාරයක නියැලි විදේශ මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බේජින් නගනුවර බලා පිටත් වූ බවයි. ඉරානය සමග ඇතිකර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමුස් සමුද සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපතිවරයා පියවරගෙන ඇතැයි එරට ආරංචි මාර්ග පවසයි. තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ජනාධිපති මොහමඩ් මොයිසු මහතා සිය සිවුදෙන් නිල සංචාරයේ නිමා කර අද උදෑසන කටුනායක ගුවන්තොටුපලෙන් මාලදිවයින මාලේ නුවර බලා පිටත්ව ගියේය. හේතෙම ශ්‍රී ලංකාව සමග ගිවිසුම් කිහිපයකට අස්තන් තබනු ලැබීය. මීළඟ පැය පුවත් පස්සරු 5
2: රජරට සේවය ගහත් 107.3
1: මේ පැයේ පුවත් ආර්.එස්. වානේ කම්පනි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පනි
0: රජරටයි ගොවිබිමයි වැව්බැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනීන සජීවී කතිකාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනීන රජරටයි ගොවිබිමයි සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: ලොවක් සනසන,
1: ලොවක් නොලවන,
2: සතුට
3: ආදරය
4: උතුරන,
5: දැනුම සමගින්
6: දොරින් දොරට එන
1: සිහින පාරාදීස
7: සමනල උයන.
8: සමනලුන්ගේ ගුමු ගුමුයි රිදීසීනු හිනා හඬයි, ළමා ලොවේ ලෙංගතුවයි දැනුම සමග ලොවට බෙදයි. දැනුම විනෝදේ එකට කැටියු සොඳුර ලවා තැන්පල
7: සමනල උයන.
0: ලොවක් සනසන,
1: ලොවක් නොලවන,
2: සතුට
3: ආදරය
4: උතුරන,
5: දැනුම සමගින්
6: දොරින් දොරට එන
1: සිහින පාරාදීස
7: සමනල උයන.
1: ඔන්න ඉතින් අදත් වෙනද වගේම සතුට, දැනුම, විනෝදය මේ ඔක්කොමත් එක්ක අපි ඇවිල්ලා ඉන්නවාලගේ නිවහනට. එහෙම නේද සත්‍යා?
9: ඔව් ඔකේ. ඔන්න ඉතින් සවස 4 ඉඳලා 5 වෙනකල් අපිත් එක්ක ඉන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරනවා.
1: ඔන්න අදත් වෙනද වගේම අපේ සත්‍යාංජලි නංගි අපිට ලෝකෙ වටේ චාරිකාවෙන් තවත් රටක් ගැන කියන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් අපි සත්‍යාංජලි නංගිගෙන් ඒ ගැන දැනගෙන ඉමු.
0: පුංචි අපේ ලොව වටාචාරිකා
9: කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් හැමදාමත් වගේ මං අද ඔයගොල්ලන්ට ලොව වටාචාරිකාවෙන් ගෙනාවේ ප්‍රසිද්ධ නමුත් ගොඩක් කන්නු දන්නේ නැති හරි සුන්දර රාජ්‍යයක් වෙන සිම්බාබ්වේ රාජ්‍ය ගැන. ඉතින් යාළුවනේ මුලින්ම මේ රටේ පිහිටීම ගැන කතා කර දකුණු අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවට මායිම්ව පිහිටි සැම්බෙසි සහ ලිම්පෝපෝ ගංගා අතර ගොඩබිම් සහිත රටක්. ඒ වගේම බොට්ස්වානා නීවිත දෙසින්ද උතුරින් සැම්බියාව සහ නැගෙනහිර මොසැම්බික් පිහිටලා තියෙනවා. ඒ වගේම යාළුවනේ මේ රාජ්‍යයේ අගනුවර තමයි හරාරේ කියන්නේ. ඉතින් මේ රාජ්‍ය ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කාගෙත් හදවත් දිනාගත්ත ද ලයන් කින් කියන, එහෙමත් නැත්නම් සිම්බා කියන චිත්‍රපටය නිසා. ඉතින් අපි කවුරුත් ආසයිනේ සිම්බා කියන කාටුන් එකට. ඉතින් ඒ කාටුන් එක හදලා තියෙන්නේ මේ රාජ්‍යෙම තමයි. ඉතින් යාළුවනේ මේ රාජ්‍ය හරි සුන්දර උද්‍යෝග පාටයක් තියෙනවා. ඒ තමයි සමගිය නිදහස වැඩ කියන උද්‍යෝග පාටය. මේ රාජ්‍යයේ නිල භාෂාවන් කීපයක්ම තියෙනවා. ඒ තමයි සිබ්බාප්පේ, චේචා, කලංග, නම්බියා, ෂෝනා, ටොංගෝ, ක්ෂෝෂෝ කියන්නේ. ඒ වගේම මේ රටේ ප්‍රධාන ආගම වෙන්නේ ක්‍රිස්තියානි ආගම. මේ රට හර්ම සාමකාමීව පාලනය කරගෙන යන්නේ එමර්සන් මන්ගෝ. ඒ වගේම උපජනාධිපති වෙන්නේ කොන්ස්ටන්ටිගෝ චිචෙන්ගා. ඉතින් යාළුවනේ මේ රාජ්‍ය සැම්බියාව, එහෙමත් නැත්නම් සිම්බාබ්වේ අතර මායිම්ව සාදන ඇල්ල තමයි වික්ටෝරියා දිය ඇල්ල. ඉතින් යාළුවනේ විශේෂයෙන්ම කරුණක් තමයි මේ රාජ්‍යයේ කලින් නම රොඩේෂියාව. ඉතින් මේ රොඩේෂියාව ක්‍රමක්‍රමේ මේ රටේ ජනාධිපතිකෙන් පසු සිම්බාබ්වේ වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඊළඟ සතියේ මේ වගේ හරි සුන්දර රාජ්‍යයක් ගැන අලුත්ම තොරතුරක් ගේන්නම්.
1: ඔන්න ඉතින් සත්‍යාංජලි නංගිත් එක්ක අපි හැමෝම අහලා තිබ්බට වැඩිය විස්තර නොදන්න රටක් ගැන දැනගත්තනේ. ඊළඟට අපේ ඖෂධි නංගි ලෑස්තිලා ඉන්නවා අපිට හරි ලස්සන කවියක් කියන්න. ඉතින් අපි ඖෂධි නංගිගෙන් ඒ කවිය අහලිමු.

0: රස ජනනී
1: අපනේ නිකෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30 එතෙර කහවණු මෙතෙරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී.
0: ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිණය.
1: රස ජනනී, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගැටඹේ පේරාදෙණිය.
0: දුරකථනය 0812 388 651. රස ජනනී.
1: අත මිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
2: ආ හා හා, මොකද ඔය කරන්නේ?
3: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ. අයින් වෙන්න.
4: මේ මොකද්ද? පොඩි කොළ කෑල්ල. මොනවා හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
5: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
4: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
6: තිලෝ තිලක වූ අමාමේනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ උතුම් වෛශාක්‍ය මංගල්‍යය.

0: සංඛාරෝත්පත්තිය බුද්ධත්වය හා මහා පරිනිර්වාණය සිහිපත් කරමින්
1: එළබෙන තිස්වනදා වෙසක් පොහෝ දා ආගමික වැඩසටහන් මෙවර විසුරුවා හරිනු ලබන්නේ
0: අබන්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ සිටයි.
1: ගෞරවනීය අනුශාසකත්වය අමම්පොළ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති අමම්පොළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බක්මීවැවි සාගර ස්වාමීන්ද්‍රයන් වහන්සේ
0: බැතිබර දායකත්වය
1: විශ්වසනීය විදේශ රැකියාවක් සඳහා දේශක්ති ලංකා විදේශ රැකියා ආයතනය
0: දුරකථන අංකය 03775500
2: යාළුවනේ ඔයාලත් සමනලෝයනේ පුංචි අපේ විශ්වයේ වැඩසටහන අහලා තාම තෑග්ගක් දිනාගත්තේ නැද්ද? එහෙනම් ඔයාලත් සෑම බදාදා දිනකම සවස 4:15ට විකාශය වෙන පුංචි අපේ විශ්වයේ වැඩසටහනින් අහන ප්‍රශ්නෙට පිළිතුරු දීලා තෑගි දිනා ගන්න.
3: FM 91.1 FM 107.3 රජරට සේවයෙන්.

0: දැන් වෙලාව සවස 4:05 මිනිත්තු 15.
1: දැනුම සොයන්න,
2: නුවණ වඩන්න,
3: විනෝද වෙන්න.

0: කොහොමද ආශා?
1: හොඳයි නිමල්. ඔයාට කොහොමද?
0: මමත් හොඳින් ආශා. අද දවස කළුවරයි නේද? අර බලන්න අඳුරු වලාකුළු. අද වැස්ස එන්න පුළුවන්.
1: ඔව්, ලොකු වැස්සක් එනවා වගේ පේනවා. ඔයා දන්නවද, මේ වගේ වැස්සක් දකිනකොට මට ගොඩක් කාලෙකට කලින් ලොකු ගම්වතුරක් ගැන ආපු කතාවක් මතක් වෙනවා.
0: විශාල ගම්වතුර? ශ්‍රී ලංකාවේ අපි සමහර විට දකින ගම්වතුරට වඩා විශාලද?
1: නෑ නිමල්, ඊටත් වඩා බොහෝ විශාලයි. එය මුළු පොළොවම ආවරණය කරා.
0: මේ පහුගිය කාලෙදී මම දන්න විදිහට දිත්වා කුණාටුව නිසා ලංකාවට විශාල ගම්වතුරක් ආවා. ඒ ගැන දාශා කියන්නේ?
2: ආ, කොහොමද ළමයි? ඔයාලා දෙන්නා මොනවද මේ සාකච්ඡා කරන්නේ?
1: නෑ සුනිල් මාමා, අපි කතා කරේ ලොකු ගම්වතුරක් ගැන කතාවක්.
0: ඔව් මාමේ, ආශා කිව්වා ගම්වතුර මුළු පොළොවම ආවරණය කළා කියලා. ඒක ඇත්තටම බයිබලෙන් ආපු කතාවක්ද?
2: ඔව්, ඒක ශුද්ධ බයිබලයේ වාර්තා වෙන කතාවක්. ගොඩක් අය දන්නේ නෝවාගේ නැවේ කතාව කිව්වහම. ඔයාලත් කැමතිද ඒ කතාව අහන්න?
0: ඔව් මාමේ, අපි කැමතියි.
2: හරි, ඔන්න අහන්නකෝ. බොහෝ කාලයකට කලින් ලෝකේ තිබුණ ගොඩක් වෙනස් විදිහකට, යහපත කියන්නේ මොකද්ද, ප්‍රේමණීය විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියලා මිනිස්සුන්ට අමතක වෙලා තිබුණා. ගොඩාක් අය වැරදි දේවල් කරමින් ජීවත් වුණා. අනිත් අය රිදෙව්වා, හොරකම් කළා, බොරු කිව්වා, ආත්මార్థකාමී විදිහට ජීවත් වුණා. සමහර දේවල් දුවේ පුතේ ඔයාලට වචන වලින් කියන්න බැරි තරම් හරිම නපුරුයි.
0: ඒක දුකක් නේද මාමේ?
2: ඔව් පුතේ, දෙවියන් වහන්සේ ලෝකේ යහපත් විදියට මැව්වා. හැබැයි මිනිසුන් නපුරු දේවල් කරන්න තෝරගත්තා. මන් ඔයාලට අර කලින් කිව්ව නපුරු දේවල්, දුෂ්ට දේවල් දෙවියන් වහන්සේ දැක්කා කියලා මේ නෝවගේ කතාවේ ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. ශුද්ධ බයිබලෙ පුතේ මේක වාර්තා වෙන්නේ උත්පත්ති පොතේ 7 වෙනි පරිච්ඡේදයේ ඉඳලා.
1: එතකොට මාමේ, දෙවියන් වහන්සේ කෝපයට පත් වුණාද?
2: ඔව්දුවේ, ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ ඉතාමත් ශුද්ධයි, ධර්මිෂ්ඨයි. උන්වහන්සේ අධර්මිෂ්ඨකම පිළිකුල් කරනවා. අයුක්තිය උන්වහන්සේ එපා කරනවා. මිනිසුන්ගේ මේ නොනවතින නපුරුකම් නිසා දෙවියන් වහන්සේ කෝප වුණා. උන්වහන්සේ ගත්තා ඉතාමත් තද තීරණයක්. උන්වහන්සේ තීරණය කළා මුළු පොළොවම සෝදන්න. උන්වහන්සේ තීරණය කළා මහා ජලගැල්මක් හරහා උන්වහන්සේගේ විනිශ්චය අරන් ඉන්න.
0: එතකොට මාමේ, සියල්ලන්ම විනාශ වේවිද?
2: හැමෝම විනාශ වෙයිද? පුතේ, අපි දෙවියන් වහන්සේ ගැන නොදන්න තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ කරුණාවන්තයි, දයාවන්තයි. උන්වහන්සේ කෙරේ අදහන, උන්වහන්සේගේ වචනයට කීකරු වෙන සියල්ලන් එක්ක උන්වහන්සේ ඉන්නවා. අන්න ඒ නිසා පුතේ, ඔයාගේ ප්‍රශ්නට උත්තරේ උන්වහන්සේ හැමෝම විනාශ කළේ නැහැ. පුතේ, ඒ කාලේ හිටියා අර අපි කලින් කිව්ව නෝවා කියලා මිනිහෙක්. ඇත්තටම මේ නෝවා ගොඩක් වෙනස්. එයා දෙවියන් වහන්සේට ගොඩක් ප්‍රේම කළා. දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ හරි දේ කරන්න එයා උත්සාහ කළා.
1: එහෙනම් දෙවියන් වහන්සේ නෝවව බේරගත්තද?
2: ඔයා හරි, දෙවියන් වහන්සේ තීරණය කළා නෝවයි එයාගේ පවුලයි ආරක්ෂා කරලා මුළු පෘථිවියම පවිත්‍ර කරන්න. දෙවියන් වහන්සේ නෝවට උපදෙස් දුන්නා. දෙවියන් වහන්සේ නෝවට කිව්වා විශාල නැවක් හදන්න කියලා.
0: ඒත් ඇයි මාමේ?
2: ඒකට හේතුව පුතේ, මහා ගම් වතුරක් එන නිසා නෝවයි එයාගේ පවුලයයි, ඒ විතරක් නෙමෙයි ගොඩාක් සත්තු ජලයෙන් ආරක්ෂා කරගන්න නැව උපකාර වෙන නිසා. ඉතින් වැස්සක් පේන මානයකවත් නැති ගොඩබිමක නෝවා නැව හදන්න පටන් ගත්තා. ඔයා හිතලා බලන්නකෝ, මිනිස්සු සමහර විට හිනා වෙන්නේ නැති. හැබැයි නෝවා දෙවියන් වහන්සේව විශ්වාස කළා, උන්වහන්සේගේ වචනේ විශ්වාස කළා.
1: නෝවා ඇත්තටම නැව හැදුවද?
2: ඔව්, ශුද්ධ බයිබලයේ වාර්තා වෙන්නේ නෝවා දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම කීකරු වුණා කියලයි. දෙවියන් වහන්සේ උපදෙස් දුන් ආකාරයටම නෝවා නැව හැදුවා.
0: ඒ කොතරම් විශාලද?
2: මේක යෝධ නැවක්. දෙවියන් වහන්සේ මේ නැව හදන්න ඕන උස පළල දිග පවා උන්වහන්සේ අන්න කළා. නෝවයි නෝවගේ පවුලයයි බොහෝ සත්තු තියාගන්න පුළුවන් තරම් නැව විශාලයි. අලි ඇතුන්, කුරුල්ලන්, සිංහයන්, බැටළුවන්, ඒ වගේම තවත් බොහෝ ජාතිය සත්තු මේ නැවට ගොඩ වුණා. ඒ වගේ බොහෝ ජාතිය සත්තුන්ට ඉඩ තියෙන තරම් මේ නැව විශාලයි. ඇත්තටම මේ නැව තට්ටු 3ක නැවක්.
1: අම්මෝ, ඒක නම් හරිම ලොකු නැවක් තමයි.
2: ඔව්, ඔයාලා දන්නවද? ඊට පස්සේ හිතාගන්න බැරි දෙයක් සිද්ධ වුණා. සත්තු නැවට එන්න පටන් ගත්තා. එක එක වර්ගයේ සත්තු. හැබැයි ඔයාලා දන්නවද, හැම සත්තු ජාතියකින්ම ජෝඩුව බැගින් තමයි ආවේ. පිරිමි සතයි, ගැහැණු සතයි.
0: ඉතින් එයාලා නැව ඇතුළට ගියාද?
2: ඔව් පුතේ, දිවෙන් වහන්සේ එයාලව ගෙනාවා. ඉතින් හැම සතෙක්ම මේ නැවට ආවට පස්සේ සියල්ලම සූදානම් වුණා. අවසානයේදී නෝවයි, එයාගේ පවුලයයි නැව ඇතුළට ඇතුළු වුණා. ඊට පස්සේ දිවෙන් වහන්සේ කිව්ව විදියටම වැස්ස එන්න පටන් ගත්තා. ඔයාලා දන්නවද කොච්චර කල් වැස්සද කියලා? දවල් 40ක්, රාත්‍රී 40ක් වැස්ස ආවා. ඉතින් වැස්ස වැහැලා වැහැලා වැහැලා වැහැලා වතුර පෘථිවියේ තිබ්බ උසම කඳු පවා වහලා දැම්මා.
0: ඒක බය හිතෙන දෙයක් වෙන්නේ නැති.
2: ඔව් පුතේ, බය හිතෙනවා. හැබැයි හිතන්න, ඒ පිරුණු මහා ජලයට වඩා මිනිසුන්ගේ පෞකාරකම විශාල වෙලා තිබුණා, නපුරු වෙලා තිබුණා. ඒ නිසා දිවෙන් මහසගේ උදහස ජලයක් මෙන් ආවා. හැබැයි නැව ඇතුළේ ඉන්න නෝවයි, එයාගේ පවුලයයි ආරක්ෂිතයි. ඒ වගේම සත්තුත් ආරක්ෂිතයි. දෙවන් මහසේ එයාලව ආරක්ෂා කළා.
1: ඉතින් නැව එයාලව ගම්වතුරෙන් බේරගත්තද?
2: ඔව් පුතේ, එයාලව බේරගත්තා. ඉතින් ගොඩාක් දවස් නැව වතුර උඩ පාවෙවි තිබිලා අවසානයේ වර්ෂාව නතර වෙලා ජලය හෙමින් හෙමින් බැහැලා යන්න පටන් ගත්තා.
0: ගම්වතුරෙන් පස්සේ මොකද්ද උනේ මාමේ?
2: එක දවසක් නැව කන්දක් මත නතර වුණා. ඒ කන්දේ නම තමයි අරරත් කන්ද. පස්සේ නෝවයි පවුලේ හැමෝම, ඒ වගේම සත්තු ආරක්ෂිතව නැවෙන් එළියට ආවා.
1: ඒක ගොඩාක් සතුටුදායක මොහොතක් වෙන්න ඇති නේද මාමේ?
2: ඔව් පුතේ, එයාලව බේරගත්ත එක ගැන නෝවා දෙවන් මහසට ස්තුති කළා. ඒ වගේම දෙවන් මහසෙත් ආයේ කවදාවත් ඒ වගේ විශාල ගම්වතුරකින් මුළු පොළොවම විනාශ කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා.
0: දේ දුන්නාවේ ඒ වෙලාවද මාමේ?
2: ඔව් පුතේ, ඔයා හරි. දේ දුන්න දෙවන් මහසේ දුන්න පොරොන්දුවේ ලකුණක් බවට පත් වුණා.
1: සුනිල් මාමා, ඔයා කිව්වා මේ කතාව විශේෂ කෙනෙකුට සම්බන්ධයි කියලා.
2: ඔව් පුතේ, මේ කතාව යේසුස් වහන්සේට සම්බන්ධයි.
0: විශාල බෝට්ටුවක් යේසුස් වහන්සේට සම්බන්ධ වෙන්නේ කොහොමද?
2: පොඩ්ඩක් හිතන්න බලන්න. ලෝකය පාපයෙන් හා නපුරෙන් පිරීලා තිබුණා. විනිශ්චය ආවේ ගම් වතුර තුලින්. නැව තමයි එකම ආරක්ෂිත ස්ථානේ උනේ නෝවටයි පවුලයටයි. ඒ වගේ තමයි පුතේ, පාපය හැම මිනිසෙක්වම වහල්ලු කරන් ඉන්නවා. මේ ලෝකයේ, මේ සමාජයේ අපි දකින හැම ගැටලුවකටම හේතුව මිනිසුන්ගේ හදවත් පවුකාර නිසා, අධර්මිෂ්ඨකමට ආශා නිසා. ඉතින් පාපය මිනිසයන්ව දෙවන් මහසගෙන් වෙන් කරනවා.
0: එහෙනම් මාමේ, අද අපේ නැව කොහෙද?
2: පුතේ, ඒ නැව තමයි යේසුස් වහන්සේ. ඒකට හේතුව පුතේ, එදා වගේ විශාල ගම් වතුරක් ආයෙත් නාවට දෙවියන් වහන්සේගේ විනිශ්චය නැවත එනවා. අනේ විනිශ්චයෙන් මිනිස්යාව ගලව ගන්න තමයි උන්වහන්සේ මේ ලෝකෙට ආවේ.
1: එතකොට මාමේ, යේසුස් වහන්සේ ඒ නැව වගේද?
2: ඔව් පුතේ, ගම් වතුරෙන් බේරෙන්න නෝවට නැව ඇතුළට යන්න සිද්ධ වුණා වගේ අපිටත් පාපයෙන් බේරෙන්න යේසුස් වහන්සේ ළඟට එන්න වෙනවා.
0: ඒ කියන්නේ මාමේ, යේසුස් වහන්සේ නෝව ආරක්ෂා කළා වගේ අපිව ආරක්ෂා කරනවා.
2: හරියටම හරි. යේසුස් වහන්සේ අපිට ආදරේ. උන්වහන්සේ කැමති අපිව බේරගන්න. එදා නෝව නැව හැදුවාම මිනිස්සු ගණන් ගත්තේ නැහැ. මිනිස්සු හිතුවේ නැහැ දෙවියන් වහන්සේගේ විනිශ්චය එනවා කියලා.
1: හැබැයි නෝව දෙවියන් වහන්සේව විශ්වාස කළා.
2: හරියට හරි. නැවට ඇතුළු වුණ අය බේරුණා.
0: එහෙනම් අපි මොකද කරන්න ඕනේ මාමේ?
2: පුතේ, යේසුස් වහන්සේ තමයි අපගේ ගැලුම්කාරයාන. අපි උන්වහන්සේ වෙතට එන්න අවශ්‍යයි.
1: ඒ කියන්නේ උන්වහන්සේව විශ්වාස කරන එකද?
2: ඔව්, ඔයා හරි. උන්වහන්සේගේ ප්‍රේමය විශ්වාස කිරීම, උන්වහන්සේගේ ඉගැන්වීම් වලට අහුම්කන් දීම, ඒ වගේම උන්වහන්සේ ඉගැන් වූ දේවල් වලට කීකරු වෙන එක. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ, දෙවියන් වහන්සේට ඕනේ මිනිස්යන්ව විනිශ්චය කරලා විනාශ කරන්න නෙවෙයි. උන්වහන්සේට ඕනේ ඒ අයව ගලව ගන්න. හේතුව උන්වහන්සේ ප්‍රේමණීය නිසා. අන්න ඒ නිසා උන්වහන්සේම මේ ලෝකෙට ආවේ. මිනිස්යා විසින් ගෙවිය යුතු දඬුවම උන්වහන්සේ පිටට ගත්තා. උන්වහන්සේක ගෙව්වා. උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නන් උන්වහන්සේ නිදහස් කරනවා.
0: සුනිල් මාමේ, මම මේ කතාවට ඇත්තටම කැමතියි.
1: මමත් මාමේ, දෙවියන් වහන්සේ මිනිසුන්ට ගැලවීමට මාර්ගයක් ලබා දෙන බව මේ කතාවෙන් අපට උගන්වනවා.
2: ඔව් දුවේ, ඔයා පාඩම බොහොම හොඳින් තේරුම් ගත්තා.

0: එහෙනම් යාලුවනේ අපි ඔයාලගෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ.
1: අපේ පොඩ්ඩන්ට පුළුවන් ඔයාලගේ අදහස් අපිට ලියන්න. මෙන්න අපේ ලිපිනය, නිෂ්පාදක පුංචි අපේ විශ්වය, රජරට සේවය, අනුරාධපුරය.
0: ඒ වගේම අපේ යාළුවන්ට පුළුවන් අපිට කතා කරන්න. මෙන්න අපේ දුරකථන අංකය 0742 25 35 31.
1: අපේ පොඩ්ඩන්ට පුළුවන් අපි අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දීලා තෑගි දිනාගන්න.
0: මෙන්න අද දවසේ අපි අහන ප්‍රශ්නය.
2: අද වැඩසටහනට අනුව වර්ෂාව අවසන් වී නැව නතර වූ කන්දේ නම කුමක්ද? පිළිතුර A අරරත් කන්ද, පිළිතුර B එවරස්ට් කන්ද.
0: ඔයාලගේ පිළිතුර A'ද B'ද කියලා සඳහන් කරලා 0742 25 35 31 දුරකථන අංකයට WhatsApp හෝ SMS කරන්න ඔයාලට පුළුවන්.
1: පුංචි අපේ විශ්වය තෙඔස් මීඩියා මිෂන් නිෂ්පාදනයක්.
0: අපි එහෙනම් තවත් දවසක ඔයාලව මුණ ගැහෙන්න එන්න.
1: අපේ පොඩ්ඩන්ට සුබ දවසක්.
3: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත් 107.3.
4: ලොවක් සනසන,
5: ලොවක් නොලවන,
4: සතුට
6: ආදරය
4: උතුරන,
6: දැනුම
4: සමගින් දොරින් දොරට එන
5: සිහින පාරාදීස
7: සමනල උයන.
8: ඔන්න ඉතින් අපි පුංචි අපේ විශ්ව ඇහුවනේ. දැන් අපි දැනුම පිටුවේ අපේ දෙව්මින මල්ලිගේ කැලෑවේ කපටිම සතා කියලා හඳුන්වන නරියා ගැන අහලා ආයේ මේ පැත්තට එමු.
9: නරියා කියන්නේ කැනඩි කුලයට අයත් බුද්ධිමත් ශීරපායි සතෙක්. සිංහලෙන් හීවල් කියලා කියනවා. ලෝකේ ඉන්න දක්ෂතම දඩයන්කරුවෙක්. විද්‍යාත්මක නාමය විල්පස් රතු නරියා. කුලය කැනඩි වෘකයෝ. ආයු කාලය අවුරුදු 3-4ක් ඉතර වෙනවා. සිරුරේ දිග සෙන්ටිමීටර 45ක් 90ක් වගේ වෙනවා. වල්ගේ දිග සෙන්ටිමීටර 30යි. පාට රතු දුබුරු. වාසස්ථානය ශ්‍රී ලංකාවේ වියලි කලාප. උදාහරණ මන්නාරම, කුරුණෑගල. ගැප් කාලය දවස් 52ක් විතර වෙනවා. ගුහාව පොළව යට.
8: ඔනිති යාළුවනේ, අපි දැන් නරියා ගැන ඇහුවනේ. අපි ඊළඟට අහන්න යන්නේ කොළඹ ජාතික කෞතුකාගාරය ගැන. ඒක අපිට කියලා දෙන්නේ ඉඳුවර.
10: කොළඹ ජාතික කෞතුකාගාරයේ සතුව මේ වන විට ශාඛා 9ක් පවතිනවා. වර්තමානයේදී එහි පූර්ව සහ ප්‍රාග් ඓතිහාසික යුගය, අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, සක්‍රාන්තික යුගය, මහනුවර යුගය, ශිලා පුරාවස්තු, සිතුවම් මැදිරිය, රෙදිපිලි, මැටිහා පිගන්, භාණ්ඩ, මිල, මුදල්, කලා ශිල්ප, අභියායුධ, සාම්ප්‍රදායික කෘෂිකර්මය, DS සේනානායක අනුස්මරණ මැදිරිය සහ සාම්ප්‍රදායික අභිචාර විවිධ ලෙස ප්‍රදර්ශනය මැදිරි 16ක් දැක ගැනීමට ලැබෙනවා.
11: ඔන්න ඉදුවර මල්ලේ අපිට කෞතුකාගාරයක් ගැන කියලා දුන්නනේ. ඊළඟට අපේ අනුහස් මල්ලේ ලෑස්ති වෙලා ඉන්නවා ඉන්දියාවෙන් බිහි වෙච්ච ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන අපිට කියන්න. ඉතින් අපි අනුහස් මල්ලිකෙන් ඒ පුද්ගලයා ගැන විස්තර දැනගනිමු.
12: MS ධෝනි යනු ඉන්දියාවේ රංජිනුවර සාමාන්‍ය පවුලක ඉපදී දුම්රිය ස්ථාන සහායකයෙකු ලෙස සේවය කර පසුව ලෝක ප්‍රකට ඉන්දීය ක්‍රිකට් නායකයෙකු සහ කඩුල් රකින්නෙකු වූ අභියෝග ජයගත් අග්‍රගණ්‍ය ක්‍රීඩකයෙකි. ඔහු ඉන්දියාවට 2007 T20, 2011 ODI ලෝක කුසලානය සහ 2013 චූරංගේ කුසලානය දිනාදුන් සාර්ථකම නායකයා වුණා.
11: ඔන්න ඊළඟට අපේ පසිඳුමාලි ලෑස්තිලා ඉන්නවා සින්දුවක් කියන්න. ඉතින් පසිඳුමාලිගේ ඒ සින්දුව

පැය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ලොවක් සනසන
1: ලොවක් නොලවන
2: සතුට ආදරය
3: උතුරන
4: දැනුම සමගින්
5: දොරින් දොරට එන
1: සිහින පාරාදීස
6: සමනල උයන.
7: ඔන්න ඉතින් යාළුවනේ, අපි හැමෝගෙම මවබිම වෙන ශ්‍රී ලංකාව ගැන අපි උමං ගණන්ගේ අපිට අරගෙන ඇවිල්ලා තියෙනවා.
8: මගේ රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව පුංචි දූපතකි. ඒ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වයි. මගේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙති. මගේ රට සුන්දර රටකි.
1: සත්‍යාංජලී නංගි, එයාගේ නම අශේක. අපි උමංගි නංගි ඊළඟට ලෑස්තිලා ඉන්න සින්දුවක් කියන්නේ. උමංගි නංගිගේ සින්දුව අහන්න කලින් පිනිදු ලෑස්තිලා ඉන්න අපිට ලෝකේ තියෙන උසම ගොඩනැගිලි වලින් එකක් ගැන කියන්න. ඉතින් අපි පිනිදුකින් ඒ ගැන දැනගෙන ඉමු.
9: යාළුවනේ, ඔන්න ඉතින් මං අද ලෑස්තිලා ඉන්නේ ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල ගැන කතා කරන්න. ඒ තමයි බර්ජ් කලීෆා. මේක තියෙන්නේ ඩුබායි වල. 2010 ජනවාරි 4 වෙනිදා තමයි මේ ගොඩනැගිල්ල විවෘත කරලා තියෙන්නේ. මේකේ උස මීටර් 820ක් පමණ වෙනවා කියලා තමයි තොරතුරු මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. මේකේ ඉහළටම යන්න ඉතා වේගවත් විදුලි සෝපානක් තියෙනවා. ඒ සෝපානයට උඩම මහල් වලට යන්න තත්පර කිහිපයක් විතරයි ගත වෙන්නේ. බර්ජ් කලිෆා හදන්න අවුරුදු 6කට වැඩි කාලයක් ගියා. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ ගාණක් කාම්කරුවෝ මේ ව්‍යාපෘතියට වැඩ කරලා තියෙනවා. මේ ගොඩනැගිල්ලේ ඩිසයින් එක ඩෙසර්ට් ෆ්ලවර්, එහෙනම් එහෙමත් නැත්නම් කාන්තාර මලක් වගේ හදලා තියෙනවා. ඉතින් යාළුවනේ, අහසත් පහු කරගෙන යන මේ බර්ජ් කලිෆා අද ලෝකයේ මොඩර්න් ඉංජිනියරින් වල විශ්මිත නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.
1: ඔන්න ඉතින් අපි දැනගත්තනේ ලෝකෙ තියෙන උසම ගොඩනැගිල්ලක් වන බර්ජ් කලිෆා ගොඩනැගිල්ල ගැන. ඊළඟට අපි හැමෝම බයම සතෙක් ගැන, බය වුණාට හරිම පුංචි සතෙක් ගැන.
7: ඒ වුණත් දැක්කේ අපි හැමෝම ආසයිනේ සතන්නේ, එහෙම නේද?
1: ඔයා නම් ඉතින් ආසයි තමයි, උනට අපි නම් ආස නෑ ඉතින්. ඔන්න මිසලි නංගිල ඇස්තිලා ඉන්නවා, අපිට එයා ගැන කියන්න. මිසලි, ඔයාද අපිට කවුරු ගැනද කියලා දෙන්නේ?
10: අක්කේ, මම අදට කියන්න යන්නේ කැරපොත්ත ගැන. සුභ සන්ධ්‍යාවක් මගේ යාළුවන්ට. ඔයාලට අද මම කියන්නේ ඔයාලා අකමැතිම සතෙක් ගැන. ඒ තමයි කැරපොත්ත. කැරපොත්තගේ ශරීරයේ තියෙන සුදු පාට රුධිරයක්. උට ජීවත් වෙන්න ආලෝකය අවශ්‍ය නැහැ. ඒකනේ යාළුවනේ අපිට කැරපොත්ත අඳුරු තැන්වල ඉඳලා හම්බ වෙන්නේ. මෙයාට පරිසරයේ උෂ්ණත්වයට ඉතා ඉක්මනින් හැඩගැහෙන්න පුළුවන්. ඒ නිසා මෙයාලා වඳ වී යන්නේ සත්ව කොට්ටාශයක්. ඒ වගේම තමයි දැනට ඉන්න පැරණිම සහ පිරිසිදුම සත්වය තමයි කැරපොත්ත. නැෂ්ටික යුද්ධයකදී පවා නොමැරි ඉන්න මෙයාට පුළුවන්. මෙයාට දත් නැහැ. පැයට සැතපුම් 8ක් වගේ දුවන්න පුළුවන්. දන්නවද යාළුවනේ, කැරපොත්තට වතුර නැතුව සතියක්, කෑම නැතුව මාසයක් වගේම ඔළුව නැතුව සතියක් ජීවත් වෙන්න පුළුවන්. එයා ලෝකේ ඉන්න අරුම පුදුම සත්වෙක්. ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන අරුම පුදුම දෙයක් අරන් එන්නම්.
1: ඔන්න ඉතින් අපි කැරපොත්ත ගැන ගොඩක් දන්නති දේවල් දැනගත්තා. එහෙමනේ සත්‍ය?
7: ඔව්නේ අක්කේ.
1: ඔන්න ඊළඟට අපි මොකද්ද කරන්නේ?
7: අපි ඊළඟට ජී.පී. සේනානායක මහතා ගැන කිශාල නංගිගෙන් අහලෙමු නේද?
1: ඔව් නංගි.
11: ජී.පී. සේනානායක මහතා 1913 ජූලි මාස 13 වන දින කොළඹ මුල් ඒරියාව ප්‍රදේශයේදී උපත ලැබලා තියෙනවා. ඔහු සිය අධ්‍යාපන ගමන කොළඹ ග්‍රෑන්ඩ් පාසි ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ආරම්භ කර අතර පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය හදාරලා තියෙනවා. නමුත් අවුරුදු 14 එතුමා තම පවුලේ ඇති අගහිඟකම් නිසා අධ්‍යාපනය නවත්වලා තියෙනවා. මෙතුමා තරුණ වියේදී කොළඹ පුස්තකාලයට දිනපතා ගොස් දහස් ගණන් පොත් කියවලා තියෙනවා. එතුමා කියවීමෙන් පමණක් ඉගෙන ගත හැකිය යන බව ඔප්පු කර තියෙනවා. එතුමා විසින් පළ කළ ප්‍රථම කෘතිය දුප්පතුන් නැති ලෝකයන කෘතියයි.
1: ඔන්න අපි කිශාල නංගිගෙන් ජී.පී. සේනානායක මහතා ගැන දැනගත්තනේ. අපි ඊළඟට මොකද්ද කියන්නේ? සත්‍ය, ඊළඟට අපි මොකද කරන්නේ?
7: අක්ක දන්නවද? මන් නම් දන්නේ නැහනේ.
1: අයියෝ සත්‍ය, අපි ඊළඟට කිරි කීතයක් රසින් ඉඳලා ආයේ මේ පැත්තට එමු.

0: ලොවක් සනසන
1: ලොවක් නොලවන
2: සතුට
3: ආදරය
4: උතුරන
5: දැනුම සමගින්
6: දොරින් දොරට එන
1: සිහින පාරාදීස
7: සමනල උයන.
1: ඔන්න අපේ ජනුද මලි ලෑස්තේලා ඉන්නවා 1848 නිදහස් සටනට පුරෝගාමී වෙච්ච ඒ සටන මෙහෙයපු රටේ හිටපු වීරවරයෙක් ගැන අපිට කියන්න. ඉතින් ඒ තමයි පුරන්නප්පු ගැන. ඉතින් ජනුදකින් අපේ එතුමා ගැන විස්තර දැනගනිමු.
8: වර්ෂය 1812 නොවැම්බර් මාස මොරටුවේ උයන නම් ග්‍රාමයේ මොහු උපත ලැබුණා. වීරහැන්න දිගේ කැනිස්තෝර් ප්‍රනාන්දු හා හෙලේනා නෝනිස්සෝගේ දෙමව්පියන් වුණා. 1848 මතු බ්‍රිතාන්‍ය විරෝධී කැරැල්ලට පුරන්නප්පු සම්බන්ධ වුණා. මාතලේ කැරැල්ලේ සුවිශේෂී පුද්ගලයෙකු බවට පත් වූ හේතෙම ඉංග්‍රීසි පාලකයින්ට විශාල තර්ජනයක් එල්ල කළා. වර්ෂය 1848 ජූලි මාසක කුරුණෑගල දිස්ත්‍රික්කයේ යුද්ධ නීතිය පනවන ලද්දී සිංහල නායකයන්ට කැරැල්ල ඉදිකිරීම ගැන යාමට නොහැකි වුණා. ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වුණ පුරන්නප්පු 1848 අගෝස්තු 8 දින මහනුවර දිස්ත්‍රික්කයේ මරණයට පත් කළා. ඔහුගේ ජීවිත කතාව වීර පුරන්නප්පු යන නමින් චිත්‍රපටයට නැගී ඇත.
9: ඔන්න තියාලෝනේ අපි දැන් අහන්න යන්නේ ඖෂධයෙන් අනුකරණය කරන බූරුවෙක් ගැන කතන්දරයක්.
10: එක ගමක මුදලාලි කෙනෙකුයි පූසෙකුයි බූරුවෙකුයි හිටියා. බූරුවාටයි පූසටයි මුදලාලි හොඳට කන්න බොන්න දුන්නා. මුදලාලි පූසව හුරතල් කළා. මුදලාලි ගෙදර එනකොට පූස දුවගෙන ඇවිල්ලා මුදලාලිගේ ඇඟේ එලෙනවා. මුදලාලි එක්ක හුරතල් වෙනවා. මුදලාලිත් පූසට ගේන දේවල් කන්න බොන්න දෙනවා. ඉතින් ඕකට මේ බූරුවාට හොඳටම ඉරිසියා හිතුණා. දවසක් මුදලාලි ගමන ගිහිල්ලා එනකොටම බූරුවා පූස වගේ දුවන් ගිහින් මුදලාලිගේ ඇඟේ එලුණා. කවදාවත් නැතුව මොකද මේ බූරුවට වෙලා තියෙන්නේ කියලා හිතපු මුදලාලි හොඳටම තරහ ගිහින් පොල්ලක් අරන් බූරුවට ගැහුවා. ඔන්න ඕකයි යාළුවනේ අනුන් කරන දේ කරන්න යන අයට වෙන දේ. මගේ යාළුවන්ට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි අන් අය කරන දේ ඔයාලා කරන්නේ නැතුව ඔයාලා ඔයාලට ගැළපෙන දේවල් කරන්න.
1: දැක්ක නේද යාළුවනේ, ඔයාලා අනිත් අයව අනුකරණය කරන්න යන්න එපා. ඔයාලා ඔයාලට අනන්‍ය වෙච්ච දේ කරන්න. ඔන්න ඉතින් අපි දැන් අනුකරණය කරන්න ගිය බූරුවෙකුත් ගැන ඇහුවා. ඊළඟට අපේ උමංගෙ නංගිලා ඇස්ත වෙලා ඉන්නවා. හරි ලස්සන කවියක්, හරි ලස්සන සින්දුවක් අපිට කියන්න. ඉතින් ඒ කිරියම්ම ගැන කියන හරි ලස්සන සින්දුව උමංගෙ නංගගෙන් අපි අහලිමු.

0: ඔන්න ඉතින් අපි උමංග නංගිගෙන් කිරියම්මා ගැන සින්දුවක් ඇහුවා. අදට අපිට යන්න වෙලාව ඇවිල්ලා. යන්න කලින් මතක් කරමු අද අපේ වැඩසටහන ලස්සන කරපු අපේ යාළුවන්ගෙන.
1: මම අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ කිශාලා නවංගි.
2: මම අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ ඉන්දුවර ශාමල්.
3: මම අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේ උෂන්දේ ආකර්ෂා.
4: මම අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ ජනුන් දේවසි.
5: මම අනුරාධපුර සන්නපාලී පාලි මහාවිද්‍යාලයේ මිසර සිතුනජා.
6: මම අනුරාධපුර රත්මලේ තිස්ස මහාවිද්‍යාලයේ පිනිදුදුමාල්.
7: මම අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ ඩිනාල් අම්මස්.
8: මම අනුරාධපුර ශාන්ති දෝසප් විද්‍යාලයේ පසන් චතුරංග.
9: මම අසන්න පාලි බාලිකා මහාවිද්‍යාලයේ අශේකා දනංජි.
10: මම අනුරාධපුර තම්මන්නාපුර විද්‍යාලයේ උමංගි පවඤ්ඤා මෙත්මිනි.
11: මම අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේ සත්‍යාංජලි සත්සරණි.
0: මේට අමතරව අද අපිත් එක්ක එකතු වෙලා හිටියා අනුරාධපුර ශාන්ති ජෝසප් විද්‍යාලයේ දෙවමින දුරනාන් මල්ලි. ඉතින් අදට අපිට යන්න වෙලාව ඇවිල්ලා. අද අපේ වැඩසටහන නිෂ්පාදනය කරේ සුමේද කන්නාරත්න මහතා. ඒත් සුමේ අදට අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා.

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත් එකසිය හතයි දශම තුන.
1: ආර්.එස්. වානි කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානි කම්බි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්බි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්බි
0: රජරට සේවය. මෙගහත් 107.3
1: මේ පැයේ පුවත්.
2: පස්සරු පහයි පැයිපුවත් සමගින් මම සුමේද කරුණාරත්න. අපරාධ රැසකට සම්බන්ධ ව්‍යාජ වෛද්‍යවරයෙකු පොළොන්නරුවේදී අත්තරංගුට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනාංශය පවසයි. මෙම සැකකරු පොළොන්නරුව දීප වෙනාසලදී අත්තරංගුට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. සැකකාර වෛද්‍යවරයා 59 වියේ පසු වන අතර කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් මෙම සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකු බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.
0: රජරට සේවය. මෙගහර්ට්ස් 107.3
1: මේ පැයේ පුවත්. RS වානි කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානි කම්පනි ඕනෑම කම්පනයකට හෝ ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානි කම්පනි සාධාරණ මිල ගණන් යටතේ දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානි කම්පනි
3: 107.3 රජරට සේවය.
2: පස්සරු පහයි විනාඩි දෙකයි.
4: අඳුරු සිත් පහන් කරන
5: දමිටුකමට මග සදන
4: ගවේෂණාත්මක අඩහෝරාව
5: සත්‍ය විවරණ
6: ආයිබෝවන් ප්‍රේමණීය මිතුර මිතුරියනි, අද දවසෙත් සත්‍ය විවරණ වැඩසටහනට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. පසුගිය සත්‍ය විවරණ වැඩසටහනෙන් ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නේමියා පොතේ 2 16 පදයේ ඉඳලා 20 පදයේ දක්වා කොටස අපි අධ්‍යයනය කරලා අවසන් කළා. අද දවසේ සත්‍ය විවරණ වැඩසටහනෙන් අපි අධ්‍යයනය කරන්නට සූදානම් වෙන්නේ ශුද්ධ බයිබලයේ පැරණි ගිවිසුමේ නේමියා පොතේ 3 පරිච්ඡේදයේ ඉඳලා 4 පරිච්ඡේදයේ දක්වා කොටස. පසුගිය අධ්‍යයනයේදී අපි දැක්කා නෙහිමියා බබිලෝනියාව ඉඳලා ඇවිල්ලා යෙරුසලමේ පවුර ගොඩනගද්දී ඒකට විරුද්ධව ආපු බාධාවලට කෙලවරක් තිබුණේ නැහැ. මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ පළමු මිනිස්සුයොල මවපු දවසේ ඉඳලා මිනිස්සු දෙවියන් වහන්සේට නමස්කාර කරන එක වළක්වන්න සාතන් උත්සාහ කරනවා. දෙවියන් වහන්සේගේ මිදීමේ සැලැස්මට එරෙහිව නොනවත්වාම අන්ධකාරය විරුද්ධ වෙන හැටි ශුද්ධ බයිබලයේ පුරාවටම අපිට දකින්න පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් විශ්වාසවන්තව ක්‍රියා කරන්න කැමති හැමෝම සාතන්ගේ පරීක්ෂාවලට මුහුණ දෙනවා. එවැනි පරීක්ෂාවන් වලදී නොහැදිලිකාරයෝ විනාශ වෙද්දී ඇදහිල්ලි මිනිස්සු ජයග්‍රහණය ලබනවා. මිත්‍රවරුනි, මේ ස්ථානයේ අපිට දකින්නට ලැබෙන නෙහෙමියා කියන්නේ සාතන්ගේ උගුලට අහුනේ නැති පුද්ගලයෙක්. මේ කතාවේ සඳහන් වෙලා තිබෙන සන්බල, ටෝබියා වැනි දුෂ්ට මිනිස්සු ඇවිල්ලා නෙහෙමියාව අධෛර්යයටපත් කරන්න හිතාගෙන විවිධ බොරු කතා චෝදනා කරනකොට නෙහෙමියා ඇදහිල්ලෙන් උත්තර දුන්නා. ස්වාමින් වහන්සේ ක්‍රියාත්මක වෙනකොට අන්ධකාරයට ඒ දේවල් නවත්වන්න බෑ කියලා නෙහෙමියා ඇදහිල්ලෙන් විශ්වාස කළා. මිත්‍රවරුනි, නෙහෙමියා මේ පවුර ගොඩනැගුවේ භෞතික වුණාට ඒක පිටුපසින් ක්‍රියාත්මක වෙන ආත්මික සටනට මුහුණ දෙන්න සුදුසු ආත්මික ආරක්ෂාවක් නෙහෙමියා තමන්ගේ පුත්කලික ජීවිතය තුළ වර්ධනය කරගෙන තිබුණා. මිත්‍රවරුනි, අපි දන්නවා අපේ කිතුණු ජීවිතයේ අපි කරන බොහෝ සේවාවන් අපි කරන්නේ භෞතිකව. අපි දේවස්ථානයට ගිහිල්ලා කරන ඕනෑම සේවයක භෞතික ප්‍රකාශ වීමක් තියෙනවා. නමුත් ඔබ දන්නවද, අපි කියන වචන, අපි දරන උත්සාහයන්, අපේ වැයවීම්, මේ දේවල් නික්මෙන්නේ ආත්මයන් වහන්සේගේ බලයෙන් නෙවෙයි නම් අපි පිටතින් මොනතරම් මහන්සි වුණත් ඒ මහන්සියෙන් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. මිත්‍රවරුනි, අපේ සැබෑම ශක්තිය තියෙන්නේ අපි ශාරීරිකව යොදන හැකියාවන් මත හෝ අපේ බුද්ධිමය ධාරිතාව මත නෙවෙයි. අපේ සැබෑම ශක්තිය පිහිටලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය අප තුළ නිපදවන ඇදහිල්ල මත. මිත්‍රවරුනි, ඒ ඇදහිල්ල අපිට නැතිනම් කවදාවත් අපි කරන සේවයක් හරියට ඉවර කරන්න හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් දැන් මේ ස්ථානයේ නෙහෙමියාට තිබෙත් හිතේ ධෛර්යයක් විතරක් නෙවෙයි. ඔහුගේ හිතේ තිබුණේ ස්වාමින් වහන්සේගේ විශ්වාසවන්තභාවය සහ බලය ගැන සැබෑ ඇදහිල්ලක්. ඉතින් මෙන්න මේ විදිහට තිබුණු ආත්මික සටන ඉදිරියේ යුදෙව්ව සහ මුලාදෑනියන්ව එකතු කරගෙන නෙහෙමියා පෞර ගොඩනගෙන වැඩේ ආරම්භ කළා. අපි අද දවසේ අධ්‍යයනය කරන්න යොමු වෙන තුන්වෙනි පරිච්ඡේදයේ පුරාවටම අපි දකින්නේ පෞර ගොඩනගන්න ඒ අය මහන්සි වුණු විදිහ ගැන. මේ පරිච්ඡේදයේ ඇතුළේ අපිට දකින්න පුළුවන් වෙනවා ඔවුන් එකතු වෙලා ගොඩනගපු ස්ථාන, ඒ වගේම ඒවට උපකාර කරපු මිනිස්සු වගේම උපකාර නොකරපු මිනිස්සු. මිත්‍රවරුනි, අද දවසේ අපි පරිච්ඡේද දෙකක් අධ්‍යයනය කරන්නට යන නිසා අපි අධ්‍යයනය කරන පරිච්ඡේදයේ සෑම පදයක්ම අපි කියවන්නට යන්නේ නැහැ. ඒ නිසා මේ පරිච්ඡේදයේ මොනවද වෙලා තියෙන්නේ කියලා අදහසක් ගන්න උපකාරයක් වන පිණිස පද කිහිපයක් විතරක් අද දවසේ මේ පරිච්ඡේදයෙන් අපි අධ්‍යයනය කරන්නට යනවා. මුලින්ම මම කියවන්නට යන්නේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් හතරවෙනි පදේ දක්වා කොටස. එකල උත්තම පූජකයා වූ එලියාශීප් තෙම පූජකයන් වූ ඔහුගේ සහෝදරයන් සමග නැගිට බැටළු දොරටුව ගොඩනගා ඒක විසුද්ධ කොට ඒකේ දොරවල් තැබුවෝය. හම්මේ යාහ කොටද හනනේල්ගේ කොටද දක්වා ඔහු ඒක විසුද්ධ කළෝය. ඔහු ගාව යෙරිකෝවේ මිනිස්යෝ පවුර ගොඩ නැගුවෝය. ඔවුන් ගාව ඉම්රීගේ පුත්‍ර වූ සක්කූර් ගොඩ නැගුවේය. මත්ස්‍ය දොරටුව හත්සෙනායාගේ පුත්‍රයෝ ගොඩ නැගුවෝය. ඔහු ඒකේ බාල්ක පිහිටුවා ඒකේ දොරවල් හා තහඩුද අගුල්ද තැබුවෝය. ඔවුන් ගාව හක්කොෂ්ගේ පුත්‍රයා වූ උරියාගේ පුත්‍රයා වන මෙරේමොත් අලුත් වැඩියා කළේය. ඔවුන් ගාව මෙෂේසබල්ගේ පුත්‍ර වූ බෙරකියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් අලුත් වැඩියා කළේය. ඔවුන් ගාව බානාගේ පුත්‍ර වූ ෂාදුක් අලුත් වැඩියා කළේය. මිත්‍රවරුනි, මේ පරිච්ඡේදයේ පුරාවට අපි දකින්නේ විවිධ මිනිස්සු එකතු වෙලා කඩා වැටිලා තිබුණු පවුර අලුත් වැඩියා කරපු ආකාරය ගැන විස්තරයක්. තරාතිරමකින් තොරව මේ කාර්යභාරය කරන්න මිනිස්සු එකතු වුණා. මේ පරිච්ඡේදය ආරම්භ වෙන්නේ උත්තම පූජකයා වූ එලියාශීප් සහ අනිත් පූජකයන් පවා මේ දේ කරන්න ශ්‍රමයෙන් දායකුණු බව කියලා. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය මේ වැඩෙත් එක්ක තිබුණු නිසා සමාජයේ හිටිය සෑම ස්තරයකම මිනිස්සු තුළ මේ දේ කරන්න පෙළඹවීමක් නිර්මාණය වුණා. පූජකයෝ, ලෙවීවරු, පාලකයෝ, ශිල්පියෝ, වෙළෙන්දු සහ සාමාන්‍ය ජනතාවත් පවුල් පිටින් ඇවිල්ලා මේ පවුර නිශ්චිත තැනක් තෝරගෙන අලුත් වැඩියා කරන්න පටන් ගත්තා. මේ අවට පදිංචි වෙලා හිටිය ගොඩක් මිනිස්සු තමන් පදිංචි වෙලා හිටිය ගෙදර ළඟ තිබුණු පවුරේ කොටස් අලුත් වැඩියා කළා. ජාතියක් විදිහට හැමෝම තුල මේ ගැන හැඟීමක් උත්පාදනය වෙලා තිබුණු විදිය ඒ තොරතුරු වලින් අපිට පේනවා. ඉතින් අපි දන්නවා ඔවුන් ගොඩනගන මේ පවුර, ඒ වගේම මේ නගරය යුදෙව්වරුන්ගේ අනන්‍යතාවය ගැන සංකේතයක්. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ට පුළුවන් විදියට මේ දේ කරන්න ඉදිරිපත් වුණා. බොහෝ පිරිසක් මේ කාර්යවයට විශ්වාසවන්තව තමන්ගේ ශ්‍රමයෙන් දායක වෙනකොට කිසිම සහයෝගයක් දෙන්නේ නැතුව පැත්තකට වෙලා හිටපු අය ගැනත් ඉස්සර ලියනවා. පස්වෙනි පදේ සඳහන් වෙනවා තෙකෝවරු අලුත් වැඩියා කළෝය, නමුත් ඔවුන්ගේ උත්තමයෝ තමුන්ගේ ස්වාමින්ගේ සේවයට කර නුදුන්නෝය කියලා. ඉතින් සමහරක් අය යුදෙව්වරු වුණත් ඔවුන් කිසිම වැඩක් නොකර ඔහේ බලාගෙන හිටියා. හැබැයි ඒ මිනිස්සු එහෙම කරන්නත් හේතුවක් තිබුණා. හයවෙනි පරිච්ඡේදයේ 17වෙනි පදේ සහ 18වෙනි පදේ ඒ ගැන පැහැදිලි විස්තරයක් සඳහන් වෙනවා. තවද ඒ දවස්වලදී යුදාහි උත්තමයෝ ලියුම් බොහොමයක් ටෝබියාට ඇරියෝය. ටෝබියාගෙන්ද ඔවුන්ට ලියුම් ලැබුණේය. මක්නිසාද ඔහු ආරාගේ පුත්‍ර වූ ෂෙකනියාගේ බෑනා නිසාත්, ඔහුගේ පුත්‍ර වූ යෙහෝහානාන් බෙරකියාගේ පුත්‍ර වූ මෙෂුල්ලාම්ගේ දුව පාවාගත් නිසාත් යුදාහි බොහෝ දෙනෙක් ඔහු සමග දිවුරුමකින් බැඳී සිටියෝය. හොඳයි, දැන් මේ පදයට සවන් දුන්නහම ඔබට පේනව ඇති මේ ස්ථානයේ උත්තමයෝ කියලා හඳුන්වන සමහර යුදෙව්වෝ නෙහෙමියා මේ ස්ථානෙට එන්න කලින් යුදෙව්වරුන්ගේ හතුරොත් එක්ක වෙන වෙන සම්බන්ධකම් ගොඩනගාගෙන තිබුණා කියලා. මේ යුදෙව්වරු අන්‍ය ජාතික හතුරොත් එක්ක නෑකම් ඇති කරගෙන තිබුණා. සමහර අයට වෙන වෙන වාසිත් තිබුණා. ඉතින් තමන්ගේ ලෞකික දේවල් රැකගන්න අදහසින් මේ මිනිස්සු දෙවියන් වහන්සේගේ සේවයට පිටුපෑවා. මිත්‍රවරුනි, අද කාලෙත් අපි අතර ඉන්න සමහර අය සුභාරංචියත් එක්ක හිටගන්න බය වෙන්නේ මෙන්න මේ වගේ විවිධ හේතු නිසා. තමන්ගේ නිලතල, තමන්ගේ පවුල, තමන්ගේ රැකියාව, තමන්ගේ මිතුරෝ, තමන්ගේ සමාජ කටයුතු කරන්න ඕන නිසා ගොඩක් අය යේසුස් වහන්සේගේ සුභාරංචිය ඇත්තත් එක්ක හිටගන්න කැමති නැහැ. ඇත්ත කිව්වොත් ලෝකයේ මිනිස්සු ඔවුන් එක්ක සතුරු වෙයි කියන කුහක බයක් ඔවුන් තුල තියෙනවා. මිත්‍රවරුනි, ඒ අය සැබෑ දේව සේවකයෝ නෙවෙයි. ආත්මයෙන් ක්‍රිස්තුස් වහන්සේට සේවය කරන කවුරුවත් ලෝකයා ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය පාවලා දෙන්නේ නැහැ. එදා යෙරුසලමේ පවුර ගොඩනගන්න උර නොදුන්නු උත්තමිය විදියට හඳුන්වපු ඒ යුදෙව්වරු වගේ අය වර්තමානයේත් සභාව තුළ ඉන්නවා. ඉතින් සමහර විට ඔවුනුත් උත්තම තනතුරුවල ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේ විදියට කවුරු විරුද්ධ වුණත් පවුර හදන වැඩේ දිගටම කරගෙන ගියා. මිත්‍රවරුනි, යෙරුසලමේ පවුරට දොරටු 10ක් තිබුණා. ඒ හැම දොරටුවක්ම ආරක්ෂිතව නැවත ගොඩනගන්න මිනිසු මහන්සි වුණු විදිය ගැන මේ පරිච්ඡේදයේ කතා කරනවා. හොඳයි, ඒ අදහසත් හිතේ තියාගෙන අපි දැන් හතරවෙනි පරිච්ඡේදයට යොමු වෙන්නට යනවා. හතරවෙනි පරිච්ඡේදයේ පටන් ගන්නේ පරණ හතුරු ඇවිල්ලා මේ වැඩේට බාධා කරන විස්තරයකින්. හොඳයි, මුලින්ම මම හතරවෙනි පරිච්ඡේදයේ පළමු පද දෙක කියවනවා. අප විසින් පෞර සාධන බව සන්බලාට් ඇසූ විට ඔහු කෝප වී අතිශයෙන් උදහස්ව යුදෙව්වරුන්ට නින්දා කරමින් තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කතාකොට, මේ බෙලහීන යුදෙව්වෝ මක් කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩ දෙනවා ඇද්ද? ඔවුන් පූජා කරනවා ඇද්ද? දවසකින් තීන්දු කරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවා ගන්නවා ඇද්දයි කීවේය. මිත්‍රවරුනි, අපිට පේනවා මේ මිනිස්සු දෙන්නට යුදෙව්වරුත් එක්ක පුදුම තරහක් තිබිලා තියෙනවා. මේ මිනිස්සු දෙන්න විතරක් නෙමෙයි, මේ මිනිස්සු පස්සේ ඔවුන් එක්ක තවත් මිනිස්සු බොහොමයක් ඉන්න ඇති. නෙහෙමිය පවුර ගොඩනගන්න ආපු බව දැක්ක දවස ඉඳන් මේ අයට නෙහෙමිය එක්ක පුදුම තරහක් තමයි තිබුණේ. නමුත් මේ වැඩේ පටන් ගත්තට මේක සාර්ථක වෙයි කියලා ඔවුන් හිතන්න නැතුව ඇති. ඒත් දැන් වැඩේ පටන් අරගෙන ඉදිරියට යන බව දැක්ක ගමන් මේ මිනිස්සුන්ට හොඳටම තරහ ගියා. දැන් මෙතනදී රජතුමාගේ නියෝගයක් නෙහිමිය එක්ක තිබුණු නිසා මේ මිනිස්සුන්ට කරගන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් කටින් විතරක් නින්දා අපහාස වගේම බොරු චෝදනා එල්ල කරන්න පටන් ගත්තා. ඔවුන් මේ යුදෙව්වන්ට බෙලහීන යුදෙව්වරු කියලා නින්දා කළා. මේ යුදෙව්වරු ඇවිල්ලා ඉන්නේ අවුරුදු ගානක වහල්කමක දුක් ඉඳලා. මේ සතුරගේ ඕමනාව වුණේ ඒ ලැජ්ජාව ගැන මතක් කරලා යුදෙව්වන්ව අධෛර්යමත් කරන එක. ඊට පස්සේ ඔවුන් තවදුරටත් කියනවා, ඔවුන් පූජා කරනවා ඇද්ද? දවසකින් තීන්දු කරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවා ගන්නවා ඇද්ද කියලා. මේ පදවලින් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ යුදෙව්වෝ හිතාගෙන ඉන්නේ මේක දවසින් දෙකෙන් හදලා ඉවර කරන්න පුළුවන් වැඩක් කියලාද? මේව හදන්න අවශ්‍ය ගල් දවසින් පස්වලින් ඉබේ මතුවෙනවද? මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ දේවල් අද හිටම ඉවර කරලා පූජාවල් ඔප්පු කරන්නද? ඕක වෙන්නේ නැහැ. යුදෙව්වෝ මේ බොරුවට රඟපානවා. ඕක වෙන වැඩක් නෙවෙයි. මෙන්න මේක තමයි ඔවුන්ගේ අදහස උනේ. සන්බලාට් කියපු ඒ වචනවලටම ඔහු එක්ක හිටිය ටෝබියත් එකතු වෙලා මෙන්න මෙහෙම දෙයක් කියනවා. හතරවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදය. ඔහු ළඟ සිටි අම්මෝනිය ටෝබියාද කතාකොට, ඔවුන් ගොඩනගන ඒවාත් මොනවාද? හිවලෙක් නැගුණොත් ඌ ඔවුන්ගේ ගල් පවුර කඩා දමනවා ඇතැයි කීවේය. ටෝබියා කියනවා, යුදෙව්වෝ මේක මහලොකු බැම්මක් කියලා හිතාගෙන හිටියට හිවලෙක් මේකට නැග්ගත් ඒක කඩාගෙන වැටෙනවා කියලා. මිත්‍රවරුනි, මීට කලින් අද්දෙනේත් අපි ඔබත් එක්ක බෙදාගත්තා වගේ වචනවලින් අපහාස කරලා මිනිස්සුන්ව අධෛර්යයටපත් කරන එක සාතන්ගේ එක උපක්‍රමයක්. ඇදහිල්ලක් නැති, දෙවියන් වහන්සේගේ වචනය ගැන දැනගැන්ම නැති, ආත්මයන් වහන්සේ තුල නැති මිනිස්සු මේ වගේ වචනවලට ඉක්මනින් අහු වෙනවා. අපි දැන් බලමු නෙහිමියාගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා. හතරවෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදයේ සහ පස්වෙනි පදය. අපේ දෙවියන් වහන්ස, ඇසූ මැනව, මක් නිසාද අපි සුළු කරනු ලබමුව? ඔවුන් කරන නින්දාව ඔවුන්ගේ ඉසපිටට හරවා වාල්කමේ රටක ඔවුන් කොල්ල කෑමට පාවා දුන මැනව. ඔවුන්ගේ අපරාධය නොඇසුව මැනව. ඔවුන්ගේ පාපයද ඔබ ඉදිරියෙන් නොමැකේවා. මක් නිසාද ගොඩනගන්නන් ඉදිරිපටදී ඔවුහු ඔබ උදහස් කළෝය. දැන් මේ මෝඩ විරුද්ධකාරයෝ ඇවිල්ලා ඔවුන් ඉදිරියේ කෑගහද්දී ඔවුන් එක කටින් බැනගන්නවට වඩා වැදගත් දෙයක් නෙහිමිය කළා. මිත්‍රවරුනි, මේ වෙලාවේ නෙහෙමියා මේ හැම බාධාවක්ම ස්වාමින් වහන්සේට යාඥාවෙන් ඉදිරිපත් කළා. යුදෙව්ව බෙලහීන බව ඇත. නමුත් යුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේ තමයි සැබෑ වූ එකම දෙවියන් වහන්සේ. යුදෙව්වරු වහල්කමක් තුල හිටිය බවත් ඇත. නමුත් ඔවුන්ට එහෙම වුණේ දෙවියන් වහන්සේගේ දඬුවමක් ලැබිලා මිසක් දෙවියන් වහන්සේ ඔවුන්ව සදාකාලිකව අත්හැරපු නිසා නෙවෙයි. යෙරුසලමේ මේ අය ගොඩනැගුවේ ගල් බැම්මක් තමයි. නමුත් යෙරුසලමේ තිබුණේ තවත් එක ව්‍යාජ දෙවි කෙනෙක්ගේ මාලිකයක් නෙවෙයි. ඒක තමයි විශ්වයේ වැඩ සිටින එකම දෙවියන් වහන්සේගේ වැඩ සිටීම සංකේතාත්මකව පෙන්වපු මාලිගය. යුදෙව්ව කියන්නේ විශ්වාස කරන්න බැරි జాතියක් නෙවෙයි. නමුත් ඔවුන් එක්ක ගිවිසුමක හිටිය සදාකල් නොවෙනස් වන දෙවියන් වහන්සේ. ඉතින් මේ ප්‍රශ්න ගැන නහයෙන් අඬනවට වඩා මේවා අරගෙන යන්නට ඕනේ ස්වාමින් වහන්සේ ළඟට නේද? මිත්‍රවරුනි, මේ විරුද්ධකාරයන් කරන නිඳාවන් සහ අපහාසයන් නිසා නෙහිමියාගේ හදවත වේදනාවට පත් වෙද්දී නෙහිමියා මේ සියල්ලම අරගෙන ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා ඒ හැම දෙයක්ම ස්වාමින් වහන්සේට යාඥාවෙන් ඉදිරිපත් කළා. තමන්ට සතුරුකම් කරන මේ සතුරන්ගෙන් පලිගන්න උත්සාහ කරන්නේ නැතුව ඒ පලිගැනීම දෙවියන් වහන්සේට බාර කළා. මිත්‍රවරුනි, මේක ඉතාමත්ම වැදගත් දෙයක්. අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගනකොට අපිට විරුද්ධව සතුරොත් ඇතිතරම් ඇති වෙනවා. නමුත් ඔවුන් එක්ක අපේ මාංශයෙන් සටන් කරන්න කිසිම අවසරයක් දෙවියන් වහන්සේ අපට දීලා නැහැ. ඒ වෙනුවට දෙවියන් වහන්සේ අපට කියන්නේ ඒ සටන උන්වහන්සේට බාර දෙන්න කියලා. ශුද්ධ බයිබලයේ නවගිවිසුමේ රෝම යවුම් පත්‍රයේ පාවුල්තුමා ඒ ගැන හරිම අලංකාර විදිහට ලියලා තියෙනවා. මම ඔබට කියවන්නේ රෝම පොතේ 12 පරිච්ඡේදයේ 17 පදයේ ඉඳන් 21 පදය දක්වා කොටස. කාටවත් නපුරට නපුර නොකරන්න, සියලු මනුෂ්‍යයන් ඉදිරියේ ශෝභන දේ කරන්න සිතට ගන්න. පුළුවන් නම් නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට සියලු මනුෂ්‍යයන් සමග සමාදානෙන් සිටින්න. ප්‍රේමවන්තේනි, පලි නොගෙන උදහසට ඉඩ හරින්න. මක්නිසාද පලි ගැනීම මාගේය, මම විපාක දෙමි ස්වාමින් වහන්සේ කියනසේකයි ලියා තිබේ. නමුත් නුඹේ සතුරාට බඩකිනි වුවොත් ඔහුට කන්න දෙන්න, පිපාස වුවොත් ඔහුට බොන්න දෙන්න. එසේ කිරීමෙන් නුඹ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩ කරන්නෙහිය. නපුරුකමෙන් පරාජය නොවි යහපත්කමෙන් නපුරුකම පරාජය කරන්න. මිත්‍රවරුනි, සමහරක් මනුෂ්‍යයන් අපට සතුරුකම් කරද්දී අපි ඇතුලේ අපහසුතාවයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ අපහසුතාවය නිසා අපිට දැනෙන අපිට හිතෙන මනුෂ්‍ය ක්‍රමවලින් ප්‍රතිචාර දැක්වීම දෙවියන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. අපි කරන්නට ඕනේ අපේ පෞකාර ක්‍රමවලින් ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ වෙනුවට ඒ හැඟීම් සහ වේදනාව දෙවියන් වහන්සේට බාර කරලා අපට විරුද්ධ වෙන සතුරට ප්‍රේමයෙන් ප්‍රතිචාර දක්වන එක. දෙවියන් වහන්සේගේ වචනේ අපිට අණ කරලා තිබෙන්නේ අන්න ඒ දේ කරන්න කියලා. හොඳයි, මීළඟට මම කියවන්නේ නෙහිමියා පොතේ 4 පරිච්ඡේදයේ 6 පදයේ ඉඳන් 9 පදය දක්වා කොටස. නමුත් අපි පෞර ගොඩනැගීමව මෙසේ භාගයක් උසට මුළු පෞර සාදන ලද්දේය. එසේය වැඩ කරන්නට සෙනගට හිත තිබුණේය. තවද යෙරුසලමේ පෞරු හරිගැස්සීම ඉෂ්ට වෙන බවත්, එහි බිඳුම් අහුරාගෙන යන බවත් සන්බලාද්ද, ටෝපියාද, අරාබිවරුද, අම්මන්වරුද, අශ්දෝද්වරුද අසා ඉතා කෝප වූහ. ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධ කර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්‍රණය කළෝය. නමුත් අපේ දෙවියන් වහන්සේට යාඥා කොට ඔවුන් නිසා රෑදාවල් ඔවුන්ට විරුද්ධව මුර තැබීමුව. මේ පෞර වැඩ දිගින් දිගටම කෙරීගෙන යනකොට මේ අයට විරුද්ධව හිටපු හතුරන් දැඩි කෝපයට පත් වුණා. ඒ වගේම ඔවුන් මේ වැඩේට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න පටන් ගත්තා. හැබැයි මේ හැම සතුරු බාධාවක්ම හමු වෙයි ඔවුන් වැඩ ටික ඉදිරියට කරගෙන ගියා. මේ වෙනකන්ම මේ මිනිස්සුන්ගේ හිතේ මේ දේ සම්පූර්ණ කරන්න තිබුණු උවමනාව නැති වෙලා ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ වුණත් එන්න එන්නම මේ මිනිස්සුන්ගේ සතුරුකම් වැඩි වෙන්න පටන් ගත්තා. මේ හැම දෙයක්ම මැද්දේ වුණත් නෙහිමියා ඇතුළු පිරිස රෑදාවල් දෙකේම ස්වාමින් වහන්සේට යාඥා කළා. මේ වැඩේ දිගටම කරගෙන යන්න උන්වහන්සේගේ ශක්තිය සහ උපකාරය ඉල්ලුවා. දෙවියන් වහන්සේගේ මැදිහත් වීම මත යැපිලා තමයි ඔවුන් මේ වැඩේ ඉදිරියට කරගෙන ගියේ. හොඳයි, මීළඟට 10 පදය සහ 12 පදය. යුදාවරු කතාකොට බර ගෙන යන්නන්ගේ ශක්තිය හීන වී තිබේ. පස් ගොඩ ගැසී තිබේ. එබැවින් අපට පවර ගොඩනගන්ට බැරියයි කීවෝය. අපේ ඉදිරිකාරයෝ කතාකොට අප ඔවුන් මැදට පැමිණ ඔවුන් මරා දමා වැඩේ නවත්වනතුරු ඔවුන්ට දැනෙන්නේවත් පෙනෙන්නේවත් නැතැයි කීවෝය. තවද ඔවුන් ළඟ විසූ යුදෙව්වරු සියලු ස්ථානවලින් ඇවිත් දසවරක් අපට කතාකොට නුඹලා අප ළඟට හැරී එන්ට ඕනෑයයි කීවෝය. දැන් මේ පවුර ගොඩනගන වැඩේට අමතරව කලින් තිබුණු පවුර කැඩුණු තැන්වල කසල ගල්සා පස්සිවත් කරන වැඩෙත් කරන්න තිබුණා. ඉතින් ඒ දේවල් කරන ගමන්ම මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න අමාරු වෙන බව මිනිස්සුන්ට දැනෙන්න ගත්තා. යුදාවරු කියන්නේ ගෝත්‍ර අතර ඉදිරියෙන්ම සිටිය ගෝත්‍රයක්. ඉතින් ඒ මිනිස්සුන්ගේ ශක්තිය පවා හීන වීගෙන යන බව ඔවුන්ට දැනුණා. දැන් මේ සියල්ල අතර යුදෙව්වරුන්ව මරන්න සැලැස්මකුත් ඔවුන්ගේ සතුරන් නිර්මාණය කළා. යුදෙව්වරු තැන් තැන්වල වැඩ කරද්දී එක පාරටම මතුවෙලා යුදෙව්වන්ව මරලා දාලා ආයෙත් නොපිනේ කියොත් මේ වැඩේ නවත්තන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතුවා. නමුත් මේ කුමන්ත්‍රණය ගැන අවට හිටිය යුදෙව්වන්ගේ කන්වලට ඇහුණා. ඔවුන් ඒ පණිවිඩය අරගෙන නෙහිමියා වෙතට ආවා. ඔයාලා හිතන්නේ නැති වෙලාවක සතුර පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ, ඒ නිසා මේ ගැන ටිකක් හොයලා බලන්න කියලා ඔවුන් නෙහිමියාට කන්නලව් කළා. මිලඟට මම කියවන්නේ 13 පදය සහ 14 පදය. ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත් වූ එලිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙව්වෙමි. මම බලා නැගිට උත්තමයන්ටත් මුලාදෑනින්ටත් ඉතිරි මිනිස්සුන්ටත් කතාකොට ඔවුන් ගැන බය නොවන්න, මහත්ව භයංකරව සිටින ස්වාමින් වහන්සේ සිහි කරමින් නුඹලාගේ සහෝදරයන්ද පුත්‍රයන්ද දූවරුන්ද භාර්යාවන්ද ගෙවල්ද උදෙසා සටන් කරන්නයි කීවෙමි. දැන් මේ මිනිස්සු කියපු දේවල් අහලා නෙහිමියත් සූදානම් වුණා. මිනිස්සු කීප දෙනෙක්ව මුරට දාලා සතුර ක්‍රියාත්මක වෙනතුරු ඔවුන් ඉතාමත්ම අවදියෙන් බලාගෙන හිටියා. මේ සියල්ල අතරතුර නෙහිමියා ස්වාමින් වහන්සේව විශ්වාස කළා. මීට කලින් යොෂුවලා යුද්ධ කරපු හැටි, දාවිත්ලා යුද්ධ කරපු හැටි ගැන නෙහිමියාගේ හිතේ මේ වෙලාවේ මැවෙන්නත් ඇති. ඉතින් ඒ සියල්ලෙදි ඔවුන්ට ජයග්‍රහණය දුන්න ඔවුන් එක්ක හිටිය ස්වාමින් වහන්සේම නෙහිමියා එක්කත් ඉන්න බව නෙහිමියා විශ්වාස කළා. අපේ මහත් භයංකාර දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ලෙන් මම නුඹල වෙනුවෙන් සටන් කරන්නම් කියලා නෙහිමියා සෙනඟව ශක්තිමත් කළා. හොඳයි, මීළඟට 15 පදය. තවද අප ඒක දැනගත් බවද, දෙවියන් වහන්සේ ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කළ බවද අපේ සතුරන්ට ආරංචි වූ කල අපි සියල්ලෝම එකිනෙකා තම තමාගේ වැඩ කිරීමට පවුරට ගියමුව. තමන් හදපු සැලැස්ම නෙහිමියාට ආරංචි වෙලා තියෙන බව ඔවුන්ගේ හතුරෝ දැනගත්තා. ඒ නිසා ඒ අය ඒ සැලැස්ම ක්‍රියාත්මක කළේ නැහැ. සතුරු පහර නොදුන්නට නෙහිමියා ආරක්ෂාව තර කරලා දැම්මා. හොඳයි, මීළඟට අපි කියවන්නට යන්නේ නෙහිමියා ඒ ආරක්ෂාව යොදවපු ආකාරය ගැන. 16 පදේ ඉඳන් 18 පදේ දක්වා කොටස. එතැන් පටන් මාගේ සේවකයන්ගෙන් දෙකෙන් කොටසක් වැඩේදී සිටියෝය. කොටසක් හෙල්ලද, පලිස්ද, දුනුද, යුද්ධ සැට්ටද රැගෙන සිටියෝය. අධිපතියෝද මුළු යුදාවංශයට පස්සෙන් සිටියෝය. පවුර ගොඩනගන්නෝද, බරගෙන යන්නෝද තුමූම බර පටවාගෙන එක අතකින් වැඩ කරමින් අනික් අතින් ආයුධයක් රැගෙන සිටියාහ. ගොඩනගන්නෝද එකිනෙකා තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන ගොඩනැගුවෝය. හොරණෑ පිබින්නා මා ළඟ සිටියේය. ඉතින් මේ හැම බාධාවක්ම හමුවේ ඔවුන් නැවතත් පවුර ගොඩනගන්න පටන් ගත්තා. හැබැයි හදිස්සියෙම එන්න පුළුවන් ඕනෑම සතුරෙක්ට මුහුණ දෙන්න ඔවුන් ලෑස්ති වෙලා තමයි හිටියේ. සමහර අය පවුර ගොඩනගද්දී සමහරක් අය මුරට හිටියා. පවුර ගොඩනගන මිනිස්සු පවා තමන් ළඟ ආයුධයක් තියාගත්තා. මෙතනදී වැඩේ දෙගුණයක් වුණත් ඔවුන් කිසිසේත්ම පසුබැස්සේ නැහැ. තමන්ම තමන්ට ආරක්ෂාව සපයගන්න අතරතුර ඔවුන් වැඩෙත් ඉදිරියට කරගෙන ගියා. හදිස්සිය හරි සතුරු ආවොත් හොරණෑව පිඹලා අනිත් අයට දැනුම් දෙන්න පුළුවන් මිනිසෙක්ව නෙහිමියා තමන් ළඟ තියාගත්තා. හොඳයි, මීළඟට 19 පදය සහ 20 පදය. මම උත්තමයන්ටත් මුලාදෑනින්ටත් ඉතිරි මිනිසුන්ටත් කතාකොට මේ වැඩේ මහත් විශාලය, අපි පවුර පිට විසිරි එකිනෙකාගෙන් දුරව සිටිමුව. යම් තැනකින් නුඹලාට හොරණෑ ශබ්දය ඇසේද අප ළඟට රැස් වෙන්න. අපේ දෙවියන් වහන්සේ අප උදෙසා සටන් කරන සේකයි කීමි. මිත්‍රවරුනි, මේ පවුර ගොඩනගන වැඩේ එක තැනකට විතරක් සීමා වුණු එකක් නෙවෙයි. ඈතින් ඈතට තැනින් තැන්වල මිනිස්සු වැඩ කළා. ඉතින් හදිස්සිය හරි සතුරු ආවොත් එක තැනකට රැස් වෙන්න කියලා උන් තීරණය කළා. හොරණෑ ශබ්දය ඇහෙන පැත්තට හැමෝම ඇවිත් අපි හැමෝම ස්වාමින් වහන්සේගේ නාමයෙන් යුද්ධ කරමු, මොකද උන්වහන්සේ අපි උදෙසා සටන් කරනවා කියන ඇදහිල්ල නෙහිමියට තිබුණා. මිත්‍රවරුනි, සතුරු බාධා එන්න එන්න වැඩි වෙන්න නෙහිමියා තුල තිබෙන ඇදහිල්ලත් එන්න එන්න වැඩි වුණා. රජුගේ පාත්‍රධාරියෙක් වුණු මේ නෙහිමියා දැන් හමුදාවකට අණදෙන නිලධාරියෙක් තරම් ශක්තිමත් වෙලා ඉන්නවා. මිත්‍රවරුනි, එහෙම කරන්නහු සමත් වුණේ උපන්ගේ සෙබලෙක් නිසා නෙවෙයි. ඒ වෙනුවට ඔහු හැම වෙලාවෙම දෙවියන් වහන්සේගේ බලය විශ්වාස කළා. වචනයකින්වත් ඔහු තමාව උසස් කරගත්තේ නැහැ. හැම වෙලාවෙම මේ සටන අයිති ස්වාමින් වහන්සේට, මේ පවුර ගොඩනගන්නේ ස්වාමින් වහන්සේ කියන විශ්වාසය ඔහුට තිබ්බා. හොඳයි, මීළඟට 21 පදේ ඉඳන් 23 පදේ දක්වා කොටස. මෙසේ වැඩේ යෙදී සිටියෙමු. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් අලුයම් වේලේ පටන් තරු පෙනෙන තුරු හෙල්ල රැගෙන සිටියෝය. එම කාලයේ මම සෙනගට තවත් කතා කොට, රාත්‍රියේ අපට රැකවලක් වන පිණිසත් දහවල් වැඩ කරන පිණිසත් එකිනෙකා තම තමාගේ මෙහෙකරුවා සමග රාත්‍රියේ යෙරුසලෙමෙහි සිටීවයි කීවෙමි. මමවත් මාගේ සහෝදරයෝවත් මාගේ සේවකයෝවත් මා කැටුව ආවාහු රැකවල්ලුවත් ඇඳුම් නොගැලැව්වෙමු. එකිනෙකා තම තමාගේ ආයුධ ඇතුවම වතුර ළඟට ගියේය. අපිට පේනවා මේ අය රෑ එළි වෙනකන් මුර වැඩ කළා කියලා. ඔවුන් ගොඩනගපු දේවල් සමහර විට සතුරු ඇවිල්ලා කඩලා දාන්නත් පුළුවන්. කලින් තිබ්බ බැමි කැඩුවෙත් මේ සතුරුවම තමයි. ඒ නිසා නෙහිමියා ආයෙත් ඒ වගේ අවදානමක් ගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා දිවා රාත්‍රී තමන්ගේ යුද ඇඳුම් ඇඳගෙනම ඔවුන් වැඩ කළා. සතුරා කොයි වෙලේ ආවත් ඒ හැම අවස්ථාවකම ඔවුන්ට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියා. මිත්‍රවරුනි, අපිට පේනවා මේ නෙහිමියාට තිබුණු අභියෝගය ලෙහිසි පහසු අභියෝගයක් නෙවෙයි කියලා. යොෂුවාගේ කාලේ වගේ අහසින් ගල් වරුසාවල් ඇවිල්ලා සතුරන්ව විනාශ වෙන හැටි ඔහු දැක්කේ නැහැ. නෙහිමියාගේ සටන තරමක් වෙනස්. හැබැයි යොෂුවාගේ දෙවියන් වහන්සේම ඔහු එක්කත් ඉන්න බව ඔහු විශ්වාස කළා. එනිසා ඔහු ඇදහිල්ලෙන් සෙනගට මඟ පෙන්වුවා. මිත්‍රවරුනි, ඔහු සතුරා ගැනත් හොඳ අවධානයකින් හිටියා. මේ සටනේදී නිදාගන්න වෙලාවක් නැති බව උන්ට තේරුණා. යුදායුදත් පැළඳගෙන ඉතාමත්ම හොඳ අවධියකින් මේ වැඩේ ඉදිරියටම කරගෙන ගියා. මිත්‍රවරුනි, මේ පද කියවනකොට නවකිවිසුමේ එපිසේ යොම් පත්‍රයේ 6 පරිච්ඡේදයේ සඳහන් කරලා තිබෙන කිතුණු යුදායුද අපිට මතක් වෙනවා. අන්ධකාර රාජ්‍යයේ සතුරා අපි වෙතට එන විදිහ අපි දන්නේ නැති නිසා අවදිව ඉඳලා ඒ යුදායුද පැළඳ ගන්න කියලා ආත්මරන් වහන්සේ අපිට අණ කරලා තිබෙනවා. මිත්‍රවරුනි, අපිට පේනවා මේ ස්ථානයේ භෞතික අභියෝග ඇතුලේ ආත්මික සටනක් නෙහිමියාට තිබුණා කියලා. ඉතින් එදා ඒ තිබුණු ආත්මික සටන අද අපිටත් තියෙනවා. නෙහිමියා වගේ උනන්දුුනේ නැත්නම් සතුර ඇවිල්ලා ඔබව විනාශ කරනවා. නමුත් ස්වාමින් වහන්සේගේ නාමය කෙරෙහි ඇදහිල්ලෙන්, ස්වාමින් වහන්සේගේ ආරක්ෂාව විශ්වාස කරමින් අවදිව ඉන්න මිනිස්සු අවසානය දක්වා ස්ථීරව සිටිනවා. ඔවුන් තුලින් ස්වාමින් වහන්සේ සබහව ගොඩනගනවා. හොඳයි මිත්‍රවරුනි, ඇත්තටම වර්තමානයේ ඔබ ස්වාමින් වහන්සේ තුල සේවයක් කරනවා නම් මේ පණිවිඩය ඔබව ධෛර්යමත් කරાવી කියලා මම විශ්වාස කරනවා. මිත්‍රවරුනි, එහෙනම් අද වැඩසටහනෙන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. නැවතත් නෙහිමියා පොතේ තවත් පරිච්ඡේදයක් අධ්‍යයනය කරන්න ඔබ හමුවට එන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.
4: ඔබට පුළුවන් සත්‍ය විවරණ වැඩසටහන පිළිබඳ ඔබගේ වටිනා අදහස් අපිට ලබා දෙන්න, කතා කරන්න අපිට, නැත්නම් WhatsApp කරන්න. අපගේ දුරකථන අංකය 0742653538. එම අංකය නැවතත් 0742653538. ඒ වගේම ඔබට පුළුවන් අපිට ලිපියක් යොමු කරන්න. මෙන්න අපගේ ලිපිනය. නිෂ්පාදක සත්‍ය විවරණ රජරට සේවය, අනුරාධපුර. එම ලිපිනය නැවතත් නිෂ්පාදක සත්‍ය විවරණ රජරට සේවය, අනුරාධපුර.

0: සත්‍ය විවරණ වැඩසටහනට සවන් දුන් ඔබට ත්‍යාගයක් දිනා ගැනීමට මෙන්න මහඟු අවස්ථාවක්. ඔබට කරන්න තියෙන්නේ අද වැඩසටහන ඇසුරෙන් අපාසන පැනයට නිවැරදි පිළිතුර WhatsApp හෝ SMS මගින් යොමු කිරීමයි. මෙන්න අද දවසේ පැනය.
1: අද වැඩසටහනේ සඳහන් වූ ආකාරයට නෙහිමියා විසින් හොරණෑ පිඹින්නෙකු තබා තිබුණේ කුමක් නිසාද? මෙන්න මේ ප්‍රශ්නේ නැවතත්. අද වැඩසටහනේ සඳහන් වූ ආකාරයට නෙහිමියා විසින් හොරණෑ පිඹින්නෙකු තබා තිබුණේ කුමක් නිසාද? පිළිතුර A. වැඩ කරන සෙනඟ නිදාගත් විට අවදි කරවීම සඳහා. පිළිතුර B. හදිස්සියේ සතුරන් පැමිණිනොත් ඒ ගැන සෙනඟට දැනුම් දීම සඳහා.
0: ඔබේ පිළිතුර A ද නැත්නම් B ද ලෙස සඳහන් කර 0742 65 35 38 දුරකථන අංකයට WhatsApp හෝ SMS කරන්න.

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත්ස් 107.3
1: පස්තරු 5 විනාඩි 32.
2: වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක් වේවා. නිර්මාණශීලී කවි කිවිඳියේදී සතියකට පස්සේ ඔබ අප හමුවන වෙලාව.
3: බුදු

මේ බිඳු නිර්මාණ සංග්‍රහයට ඔබේ නිර්මාණය කවි හතරකට සීමා කරලා ලියලා දුරකථන අංකයත් සමග අපට යොමු කරන්න. නිෂ්පාදිකා රජරට මේ බිඳු රජරට සේවයේ අනුරාධපුරයේ අපේ ලිපිණය. නිෂ්පාදිකා රජරට මේ බිඳු රජරට සේවයේ අනුරාධපුරයේ විකසිත කවිත් පුවත්පතේ කලාපයත් එළිදැක්වුවා. මේ බිඳු නිර්මාණ සංග්‍රහයට ලියපු නිර්මාණත් එවගේම ඔබ වෙනම එවනු ලැබූ නිසදස් නිර්මාණත් එම කවි පුවත්පතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟ කලාපයටත් ඔබට නිර්මාණ කල්ලතේම එවන්න පිළිවන් සුලභ මාතෘකාවලින් බැහැර වෙලා අත්දැකීම් වෙනස් විදිහකට ලියන්න උත්සාහ ගන්න නිර්මාණ සංස්කරණය කරලා පුවත්පතට එක් කරගනේවි අපේ ප්‍රවීණ ගීත රචක.

0: පරණ වුණත් හැමදාම අලුත් වෙන බවක් තමයි පේන්නේ. ඒ එම ගීතම වෙනස් විදිහකට ඇහෙනකොට පැරණි ගීත රස විඳියයිට ඇතිවන්නේ වින්දනයක් නෙවෙයි. ඇයි මේ ගීත මේ තරම්ම පහළට ඇද දමන්න කියලා හිතෙනවා? දක්ෂකමක් තියෙනවා නම් තමන්ට කියලා නමක් හදා ගන්නවා මිස අන් අයගේ හැකියාවන් උදුරා ගන්නට උවමනාවක් නැහැ. ගීතේ සුගායනීය තැන් අපේ හිතවල අපේ කන්වල තැම්පත් වෙලා තියෙන නිසා වෙනස ඉක්මනට දැනෙනවා. විකෘති කරමින් අන් අයගේ ගී පදවැල් ගයන ගායකයන් යයි කියා ගන්නා අයටයි මේ කවි පදවැල් ගොතා එව්වේ. ගල්කිරියාගම රණව චන්ද්‍රසේන ස්වර්ණහංස කවියා.
1: කර්ණ

අමරණීය ගී මරණ සැලසුමක් ඇති බව මගේ සවනතට දැනේ. කවියක් ලෙසින් ලියා එව්වේ ගල්කිරියාගම රණව චන්ද්‍රසේන ස්වර්ණහංස කවියා. මේ මාසේ ආරම්භ වුණේ පෝයකින්, අවසන් වන්නේත් පෝයකින්. පින් පුරවා ගන්නට, සිත සමාධිගත කරගන්නට පන්සලට ගිහාම දැනෙන්නේ අසීමිත සැහැල්ලුවක්, සිසිලසක්. අනිත්‍ය වූ මේ සංසාරේ අපි නිතර ලෙඩ දුක් වලට ගොදුරු වෙනවා. ඒක මහා දුකක්. ජීවිතේ යස ඉසුරු ලබන්නට, දූ දරුවන් ලබන්නට, යුතුයකම් ඉටු කරන්නට දරන්නේ අසීමිත වෙහෙසක්. ඒත් අවසානයේ සියලු දෙයින් වෙන්වීම දුකක්. බුදුදහම අනුව යමින් කෙලෙස් දුරුකර නිවන් සුව ලබන්නට අපි සැවුම පෙරුම් පුරමු. මහසෑ අභියස සිට කළ ඒ ප්‍රාර්ථනා කවි වසින් අපට යොමු කළේ අනුරාධපුර පුරහල පෙදෙසේ අංක 264 ජ්‍යොතිෂවේදී විමල් පියසේන කවියා.

කෙලෙසුන් නිවා දිවි මඟ සැප ලබන්නට හිමියනි ඔබත් දුක් වින්දා බුදුවෙන්ට නොහැක සසර තව තව දුක් විඳගන්ට සාදු සාදු මට සිරිපා වැඳගන්ට. ඒ කවි ප්‍රාර්ථනය සාදු සිතින් මේ බිඳුවට යොමු කළේ අනුරාධපුර පුරහල පෙදෙසේ ජ්‍යොතිෂවේදී විමල් පියසේන කවියා. ජීවිතේ මිහිරෙන් පුරවා ගන්නට පෙරුම් පුරන හදවත් දෙකක් අහස උසට ප්‍රාර්ථනා ගොන්නක් පොදි පෙඳගෙනයි එක වහලක් යටට පිවිසෙන්නේ. ඒ මොහොත එනතුරු ඇඟිලි ගනිනවා. දෙපාර්ශවයේම ආසිරි මැද්දේ එකට එක්තැන් වුණහම රටක් රාජ්‍යයක් ලැබුණ ගානයි සතුට උතුරනවා. ටික කලක් යනකොට එක මොහොතකදී ඔහු හෝ ඇය වෙනස් වුණොත් හිතට දරා ගන්න අමාරුයි. බලාපොරොත්තු සියල්ල බිඳ දමා ඔහු යන්න ගිහින් මේ ගිලිහුණ මිහිර පිළිබඳ කවි කඳුළු අපට යොමු කරන්නේ අනමඩුව මහතම්මන්නාවේ තිලකවර්ධන ඒකනායක කවියා.

සිව් වසරක පෙම් ගීතය ගයා නිමකර නිවසින් ඔහු පිටව ගොස් ඇත. එය යහපත් ගමනක් නම් නෙවෙයි. සියතුන්ට දුක කියන කවි අපට යොමු කළේ අනමඩුව මහතැම්මන්නාවේ තිලකවර්ධන ඒකනායක කවියා. මනසින් උසස් ගති ඇති මිනිසා අද දිව යන්නේ කොයිබටද? ආත්ම ශික්ෂණයක් තමා තුළම පළමුවෙන් ඇති කරගෙන අන්‍යයන්ගේ දුකට හැකි පමණින් පිහිට වෙමින් ජීවත් වුණොත් කාටත් යහපතක් වේවි. නිරන්තරයෙන් අපි තුළ කෘතවේදීත්වය ඇති කරගනිමින් ජීවත් වන කෙටි කාලය තුළ හොඳින් ගත කරන්නට ඔබට හැකියාව තිබේද? විය යුත්තේත් එමයයි. ජීවිතේ මඟ හදාගන්නට ඉදිරියට යන විට එන බාධා ජයගෙන නැවුම් ලොවක් තරන්නට අදිටන් කරගනිමු. මිනිසත්කම අගයමු යන හිසින් මේ කවි පෙළ අපට ලියා එවන්නේ කාටගස්තිගලිය මහකිරිමැටියාවේ නිමල් සේනරත්න කවියා.

තිරිසන් ගති දුරර ජීවිතයට යහපත් ගතිම එක්කර ගනිමු. කවි පෙළ මිබිඳුවට යා කළේ කාටගස්තිගිලිය මහා කිරිමැටියාවේ නිමල් සේනරත්න කවියා. පන්සී පනස් ජාතක පොත පරිශීලනය කරන විට අපට ගොත්තිල මූසිල කතාව අහන්න ලැබෙනවා. බෝසතාණන් වහන්සේ පාරමී දම් පුරන කාලයේ පටන් මෙවැනි තැන් අපට අහන්න ලැබෙනවා. දක්ෂකම් දැක්වූ තම ගෝලයාට සම වැටුප් ඉල්ලීම නරක දෙයක්ද කෙනෙකුට හිතෙන්න පුළුවන්. ගුරු ශිෂ්‍ය තරගයේ වෙලාවේදීත් ගුරුවරයා අභිභවා ගෝලයා දක්ෂකම් පෙන්වන්න පුළුවන්. නමුත් ගෞරවය නිසා පසුබාන අවස්ථාත් තියෙනවා. කෙසේ වෙතත් ගුරුතුමා තව කෙනෙකුගේ උදව්වෙන් තරගයේ ජයග්‍රහණය කිරීම වංචාවක් බව පවසමින් ගුත්තිල ජාතකයට නව අරුතක් ගෙනෙමින් මේ කවි පෙළ මීබිදුවට ලියා එවන්නේ කැකිරාව මල්දිනිපුර සුමනදාස කනකරත්න කවියා.

සමා වූ මැනවීමට ගුරු පියාණනි මෙලෙස කිව්වට මිනිස් පරපුර දොස් දකින මූසිල ගෝලයාගේ අදහස කවි ඇසින් දුටුවේ කැකිරාව මල්දෙනිපුර සුමනදාස කනකරත්න කවියා. අද මේ බිඳුවට කවි ගායනා කළා සිරිල් මෙත්සිරි, මානල් රාජකරුණා, නිමේෂ් යසින්ත. පසුකී කාල සීමාව තුලදී ඔබ අපට කාව්‍ය නිර්මාණ යොමු කොට තිබුණා. මාතලේ සැලගම අජන්තා ගුණවර්ධන, ගලපිටියාගම ඊ.එම්. රණසිංහ, අනුරාධපුර පොතානේගම නන්දාමාම්පිටි, මහවලියනගම පොඩි රත්නාගමලී, අනුරාධපුර පුරහල පෙදසෙන් ජ්‍යොතිෂවේදී විමල්පියසේන, දැහනක්ෙදර විජේසේකර මෙත්තසිංහ, නිකදලුපත මකුල්මඩේ කුලරත්න එම් රත්නායක, මායිලිය වීරගොල්ල දාගම සිරිවර්ධන, සිංහපුර කල්යඩියේ එච් කරුණාරත්න, නාතණ්ඩිය කුමාරි රන්දුණු, අනුරාධපුර තලාව මැටිල්ඩා අධිකාරම්, මිනුවන්ගොඩ දේවාලවත්තේ ගාහේ සුමතිපාල, කුරුණෑගල මල්කඩුවාව සම්පත් ප්‍රේමචන්ද්‍ර, ආනමඩුව මහතම්මන්නාවේ තිලක වර්ධනේක නායක, ආනමඩුව තලාකොළවව සුගතපාල යාපා, ගල්කිරියාගම චන්දසේන ස්වර්ණහංස, මිහින්තලේ කන්නට්ටේ බන්දුවේ සභේ පිටියේ උරියව අන්දරබැව සිරිනන්ද මැදගෙදර, අනුරාධපුර කෑන්දෑව අඹගහවැත්තෙන් රවින්ද්‍රා කුමාර විජේසිරි, කැකිරාව මල්දෙනිපුර වසන්ති ගංගා ලොකු පලිහක්කාර, අවුකන සිරිමාගම පද්මිනී සිරිසේන, පාදිනී වෙරළ මැණිකේ හෙරත් නරසිංහ, ගිරිතලේ බෝගහ දමන අබ්දුල් කේ සාදිකීන්, මහකෙළියේ නිසල තැන්නේ කරුණාසේන හෙට්ටිආරච්චි, කැකිරාව සමගමින් එම්.එම්. කුලසිරිද සිල්වා, මාතලේ කුමාරී එරමුදුගොල්ල, අනුරාධපුර ගල්කඩවල ශෛල බිම්බාරාමාධිපති අඹගහවැවේ රතනසාර ස්වාමින්දයන් වහන්සේ, අනුරාධපුර ඇලයපත්තුව නෙල්ලිකුළමේ රෝහිණී පෙරේරා, මුන්දලමින් ගාමිණී ලිවේරා, ඇතාකඩ එම්.එම්. බේකෝන්, කරුවල ගස්වැව රඹෑවැවේ සිරිල් මෙත්සිරි, පොළොන්නරුව දියසෙන්පුර ආරියවති, කාගම තුනේ ඇල ලුෂානී දමයන්ති, විජිතපුර කොමාරිකා ගලයායේ බ්‍රිජට් කුමාරසිංහ, අනුරාධපුර කලත්තෑව කුරුන්දන් කුලමේ ජීවී සුනිල්, අනුරාධපුරෙන් ලාලනී ස්වර්ණලතා, අනුරාධපුර සේනපුර අලුත් දඹේ වටන රීටා වයලට්, මහව කැකුණාව යමුනා කුමාරී ජයසුන්දර, කාටුගස්තිගිලියේ මහකිරිමෙටියාවේ නිමල් සේනාරත්න, නිකවෙරටියේ කරකොලේ චන්ද්‍රා තෙන්නකෝන්, හබරණ සේනාදිරියාගම ජයසේන සේනානායක, කැකිරාව යකල්ලපාරේ සුමනදාස කනකරත්න, දේසින්පුර රත්මල්යායේ ඩී.එම්. රණවීර, දේසින්පුර ඉන්ද්‍රාණි ගුණවර්ධන, කැකිරාව මල්දෙනිපුර කරුණා රත්නායක, වැඩසටහන ගුණට මුසු කරන්නට නිෂ්පාදන සහාය ලබා දුන්නා මහින්දලාල් විතාන, තරංග දිනේෂ්. වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන මම කවියට හිතැති ඔබට ලබන්නේ ලිලි වඩුගේ. හමුවෙමු බොහොමත්ම සෙනෙහසින් ලබන සතියේදී මේ බිඳු කාව්‍ය නිර්මාණ සංග්‍රහයත් සමගින්. ඔබේ සිත තුළ දහසක් මිහිරි කවි සිතිවිලි පහළ වේවා යන්න අපගේ නිරන්තර ප්‍රාර්ථනාව.

0: රජරට සේවය
1: FM 107.3 සුසංවේදී සංවේදනයක් කරා
2: දින 15ක සති අන්ත පාඨමාලාව රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
4: සැබෑ ගුවන් විදුලි සන්නිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
2: පාලක රජරට සේවය අනුරාධපුර

0: වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණ වත්සලා දිසානායක ප්‍රකාශය TDK ජයන්ත. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අගමැතිවරේ කියයි. මැයි මස ලිට්‍ර ග්‍රාස ගෑස් බිල වැඩි නොකෙරේ. දරුවන් රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව KD ලාල්කාන්ත ඇමතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුරුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනමෙක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මූල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන්ගෙන් ඉකුත් වසරේ රුපියල් මිලියන 308ක දඩ මුදලක්. ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසිලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ පෙරපාසල් බහුතරයක් පාත්තාගෙන ලබන්නේ පෞද්ගලික අංශමගිනි. පළසබෑට දේද පෙරපාසල් ක්‍රියාත්මක වේ. රජයේ සැලසුම් අනුව පෞද්ගලික අංශ යටතේ පවතින පෙරපාසල් නියාමනයටත් කටයුතු කෙරේ. අගමැතිවරේ මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාද මස්තන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
1: විශේෂයෙන් තුරු නැගෙනහිර පළාත්වල පෙරපාසල් ප්‍රමාණය අඩුයි. ඒවා පුද්ගලික ක්ෂේත්‍රයෙන් වැඩියෙන් කරගෙන යනකොට සමහර වෙලාවට පෙරපාසල් අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙච්ච ළමයි කොට්ටාසයක් ඉන්න පුළුවන්. ඒ අනුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරලා තියෙන්නේ හැම කොට්ටාසයක්ම මේ පිළිබඳ අධ්‍යයනය කරලා පෙරපාසල් අවශ්‍ය තැන්වල ආරම්භ කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් විය යුතුයි කියලා විශේෂයෙන් ව්‍යුහ කමිටු හරහා. එතකොට පෙරපාසල් පවත්වාගෙන යෑමේ වගකීම තියෙන කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
0: නියෝජ්‍ය ඇමති චතුරංග අබිසිංහ මහතා ප්‍රකාශ කළේ වත්මන් රජය ශක්තිමත් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට ඉහළ අවධානයක් යොමු කර ඇති බවයි.
2: විලන දියුණු රටක වගේ ශක්තිමත් රාජ්‍ය සේවයක් හදන එක ක්‍රමානුකූලව දේශපාලන මැදිහත් වීමකින් තොරව රාජ්‍ය දුවන එක තමයි අපි අවුරුදු පහක් යනකොට හදලා ඕගොල්ලන්ට පෙන්වන්නේ. දක්ෂ ලේකම්වරුත් එක්ක වැඩ කරන්න පුළුවන් නියෝජ්‍ය ලේකම්වරු අධ්‍යක්ෂකවරු නිර්මාණය කරන එක තමයි මේ අපේ ප්‍රධාන වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි තාක්ෂණය ගේනවා. ඒතර තාක්ෂණය ගෙනාම අත්තරදීම් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා, විනිවිදභාවය වැඩි වෙනවා, කන්ට්‍රෝල්ස් වැඩි වෙනවා. දශක ගාණක් අට පාලනය කළා මෙන්න මේ පද්ධති ගේන්න බැරි වෙච්ච අය අද රාජ්‍ය සේවකයෝ ගැන කතා කරනවා. ඉතින් අපේ රටේ නිවාස ඇමතිලා හිටියට අර ගම් වතුරට යට වෙන නායන කොට යට වෙන ජනතාවට ගෙයක් දී ගන්න බැරි වුණා. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවලට ගෙවල් බෙදුවා. ඒ මිනිස්සු ඔක්කොටම රාජ්‍ය ජීවිත කාලයකට තමන් පරම්පරාවේ කිසි දිනෙක යට වෙන්නේ නැහැ කියන සහතිකය දුන්නේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව 20,000ක් ගෙවල් හදලා දෙනවා. ආයේ මෙතනින් පස්සේ මොන ගම් වතුරාවත් මේ අවදානමට ලක් වෙන්නේ ජනතාව ගොඩනගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුවට.
0: බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු බංගත්ත පනත් කිටුම්පත දෙවනවර කියවීම විවාදයට එක්වමින් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය. මෙම පනත මගින් බංකොලොත්තු ව්‍යාපාරිකයින්ට සාන සැරසන බවද හේතම පෙන්වා දුන්නේය. එම පනත් කිටුම්පත සංශෝධන රහිතව සම්මත විය. විවාදයට එක්වමින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැක් කිරීමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව මියගිය රාජ්‍ය නිලධාරියා පිළිබඳව අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්විය යුතු ඇති බවයි.
3: කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණයට හේතුව අනාවරණය කරගෙන නොමැති අතර මේ මරණකරුගේ මුද්දේ පිළිබඳ මණ්ඩලයකට යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ. එතකොට ඊට පස්සේ ඒකට ප්‍රතිචාරයක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ පැනල් එකක් පත් කරන්න යවන ලියුම තමයි තියෙන්නේ. එතකොට ඒක හරි ක්‍රියාවලිය තමයි කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඩයිට් අන්ඩර් සස්පිෂස් සර්කම්ස්ටන්සස්. ඉතින් ඒ කියන්නේ මොකද්ද කියන්නේ? ඒ වගේ මරණයකට එහෙම තමයි කියන්නේ. ඒක මේ සීදිරසාගලේ මිනිමරිමද නෙවෙයි ඒක සස්පිෂස් circumstances. එහෙම එකක් එතකොට ඒකට මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඒක කියන්නේ වෙන දෙයක්. ඒ නිසා මේක පාවිච්චි කරලා මේ බිරිඳ ෆැමිලි කරා කියලා මේ අමු බොරුවක් ඇදවනවා. බිරිඳ ෆැමිලි කරන පොලිසියකට. ඒක ඉඳලා ආයෙත් කියන්නේ මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න. මේ වගේ බොරු කියන්න එපා. මේකේ සීමාවක් තියෙන්න එපා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල් තුමාගේ නිර්දේශයෙන් පත් කරනවා කුලියාපිටිය, කුරුණෑගල, නිකවරටිය සහ අනුරාධපුර රෝහල් හතරේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරු හතර දෙනෙක්. එතකොට මරණ පරීක්ෂණයක් අත් අපි දන්නවා. ඒකේ තියෙනවා ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය හැමෝම දන්නේ නැති බව පාවිච්චි කරලා මේවා තියෙන වචන අල්ලගෙන අමු බොරු අපරෝණ. ඒක තමයි මේ කරන්නේ. මේ කැත වැඩේ කරන්න ඉපා කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
0: විවාදයට එක්වමින් නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර මහතා වර්තමානයේ රටතුළු ව්‍යාපාර පවත්වාගෙන ඇති අභියෝග තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
4: සමස්තයක් විදියට හැම පැත්තෙම කල්පනා කරමින් විශේෂයෙන්ම ඒක යම්කිසි ආකාරයෙන් ඩෙලිබරේට්ලි හිතාමතාම ව්‍යාපාර ගඩන් වැටෙන්න ඉඩ දීලා යම්කිසි ආකාරයෙන් ඒකෙන් ප්‍රතිපාදන ගන්න යම්කිසි පුද්ගලයෙකු යම්කිසි ආයතනයක උත්සාහ කරා නම් ඒකටත් යම්කිසි තහනම් තලංචියක් තියාගෙන හරි විදියට යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට යම්කිසි එක්ස්ටර්නල් ෂොක් එකක් එහෙම නැත්නම් අභ්‍යන්තරව සිද්ධ වෙච්ච කරුණු කාරණා නිසා යම්කිසි ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා නම් ඉතින් ඒකටත් ප්‍රතිපාදන මෙතන ලබා දීලා තියෙනවා. ඉතින් එතනදී අපි දකිනවා විශේෂයෙන්ම අපේ රටක් විදියට දැවන්ත ආර්ථික අපහසුතාවලට අපි මූණ දෙමින් රට ගොඩනගන මේ අවස්ථාවේ කුමන තත්ත්වයකට අපි මූණ දුන්නත් අපිට කිසිසේත්ම අයිතියක් නැහැ හරි ආකාරයෙන් යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරයට දඬුවම් කරන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මැයි මාස ලිට්‍රෝ ග්‍රහස්ත ගෑස් බිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිලිහෙල යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් මැදුවද තම සමාගම එම තීරණය ලැබ බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. දරුවන්ට රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. දරුවන්ට රැකවරණ ලබා දීමේදී දිවාසර කුම් මධ්‍යස්ථානවල දරුවන්ට සුරක්ෂිත බව ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලිටල් රූස් නැමති පෙර පාසල සහිත ආරම්භ වූ දිවාසර කුම් මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට කෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
5: තනි තනි ගෙවල් ඇතුලේ දරුවෝ හදන එක නඩත්තු කරන එක ලොකු මහත් කරන එක නෙමෙයි. දරුවෝ සමාජයටත් අයිති. ඒ කාර්යයේ දෙයක් තමයි මේ මෙතන සිද්ධ වෙන්නේ. ගේ ඇතුලේ තියෙන කාර්යයක් ඒක හරි වෙහෙසකාරී. ඒකෙන් දරුවන්ට සාධාරණේ වෙන්නෙත් නැහැ. ඒකෙන් දෙමව්පියන්ට සාධාරණේ වෙන්නෙත් නැහැ. අනාගත දරුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන හොඳම දේ වෙන්නෙත් නැහැ. ආච්චීසීයි බලා ගන්නකොට ආදරය ලැබුණත් එතුමියලගෙන් එතුමාලගෙන් ලැබෙන්නේ අනාගත ලෝකේ නෙමෙයි. දැන් මෙතනින් අපි එළියට ගත්තම බලා ගන්න කවුද පුහුණු වෙච්ච අය? ඒ පිළිබඳ හොඳ අධ්‍යක්ෂීම් තියන අය. ඒ ගැන හොඳ අධ්‍යාපනයක් තියන අය. ඒ වෙනුවෙන් සැදී පැහැදී ඒ වෘත්තියක් විදියට පුහුණු කරපු අය තමයි මේ දරුවෝ රකබලන්නේ.
0: ලිටල් රූස් පෙරපාසල සහ දිවාසරකු මධ්‍යස්ථානය සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රධානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ වෙත ලැබුණු පරිත්‍යාගද උපයෝගී කරගෙන ස්ථාපිත කෙරිණ. ඒ පිටුව ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශයේ ගෝජන මන්දිර පරිශ්‍රයය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කාන්තා සහ ළමා කඩතොම අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශ යන ආයතනවල සමූහ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවින. රාජ්‍ය ආයතන ගණනාවක් ඇති ශ්‍රී ජයවර්ධනපුර සහ බතරමුළු ප්‍රදේශයේ රාජකාරීවල නියුත නිලධාරීන්ගේ දරුවන්ට සෙත සැලසීම මෙහි අරමුණයි. මෙම අවස්ථාවට එක්කමින් සරෝජා සාවිත්‍රිපෝල් රාජ් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අතීතයේ සිටම කාන්තාවන් දරුවන්ට රැකවරණ ලබා දීමේ කාර්ය වගකීමෙන් සිදු කළද එය මුල්ම වශයෙන් ගණනය වන්නක් නොවන බවයි. නමුත් ඒ වටිනාකම මෑත කාලීනව සංවාදයට ලක්ව තිබේ.
6: ගෘහ සුරැකුම් කාර්ය එහෙම නැත්නම් මුදල් නොලබන කාන්තාවන්ගේ මේ සුරැකුම් කාර්යයේ තිබෙන අගය පිළිබඳව ලංකාවේ වර්තමානයේ ඉතා විශාල මාතෘකාවක් කෑවර්ක් කියන එක. අපි එහෙම නැත්නම් අපි කොයි විදියටද මේ කෑවර්ක් පොලිසි එකක් හදන්නේ කියන එක පිළිබඳව වර්තමාන පාර්ලිමේන්තුවේ දැන් අපි කතා කරනවා. කාන්තා සංසදය අපි කතා කරනවා. අම්මා කෙනෙක් ගෙදරක කරන කාර්යභාරය, මිත්තණියක් ගෙදරක කරන කාර්යභාරය, සහෝදරියක් දියණියක් ගෙදර ඇතුලේ කරන ලබන කාර්යභාරය, ඒක ජාතික ආර්ථිකයේ මුදල්මය කාර්ය බවට පත් කරන්න නම් අපි කොයි විදියටද ඒ ජාතික ආර්ථිකයේ මුදල්මය කාර්යයත් එක්ක ගලපගන්නේ? ඒ දෙක අතර තිබෙන පාලම, ඒ දෙක අතර තියෙන සම්බන්ධතාව යා කරගන්නේ කොහොමද කියන එක. අපි මොන රාජකාරිය කරත් අන්නේ ගෘහ සුරැකුම් කාර්ය සිද්ධ වෙන්නේ නැත්නම් අපේ ආර්ථිකය උසන්න බෑ. සමාජ දර්ශකතින් අපි ඉහළට යන්නේ නැහැ. එතකොට ළමයින්ගේ සුරක්ෂිතභාවය, ආකල්පමය සංවර්ධනය, ඒ සංස්කෘතික අභිප්‍රේරණය පහළට ගමන් කරන්නේ නැත්නම් අපි දියුණු ජාතියක් බවට පත් වෙන්නේ නැහැ.
0: මෙරට දරුපරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනමේක්ව නවවැඩසටහන ක්‍රියාවට නංවයි. එමේකාබත් වැඩසටහන සඳහා වූ සහයෝගිතාවට එළඹීම අද සිදු කෙරිණ. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින මුල්ම බාධා අවම කිරීමේ අරමුණින් ජාතික සත්කාරයක් ලෙස මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ. එම අවස්ථාවට එක්වමින් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් ඇති බවයි. ඒ කටයුතු විමධ්‍යගත කිරීම සඳහා ඩිජිටල්කරණය කර තිබේ. එමගින් අරමුදලේ කටයුතු තවත් කාර්යක්ෂම වී ඇත. මෙහිදී අදහස් දැක්වු ජනශක්ති සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ශ්‍රාප්ට මහතා පැවසුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ දුෂ්කරතාවය අනු දරුවන් යහපත් අනාගතයක් කරා යන ගමන වළක්වන විශාල බාධාවක් බවයි. එම් බාධා වළක්වාලීමට මේ ආකාරයට ජනාධිපති අරමුදලේ කටයුතු කාර්යක්ෂමව වැදගත් බවද හේතෙම පෙන්වා දුන්නේය. රීබිල්ඩින් ශ්‍රී ලංකා ආරමුදලට තවත් මුල්‍ය පරිත්‍යාගයක් හිමිවේ. රුපියල් ලක්ෂ 32කින් පරිත්‍යාගය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ලොජිස්ටික් සහ ෆ්‍රයිට් ෆෝඩ් සමාගමයි. ඒ සභාපති ඇන්ඩ්‍රු ප්‍රනාන්දු මහතා ඊට දාල චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වෙත බාදීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයින්ගෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 308ක දඩමුදල් අය කර ගැනීමට හැකි වේ ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ වසරේ සිදු කළ විමර්ශනවලදී රුපියල් 1,27,00,000ක දඩමුදලක් අය කරගෙන ඇත. විවිධ ආහාරද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මිලට වැඩියෙන් අලෙවි කිරීම, කල්ලිකුතු භාණ්ඩ අලෙවිය නිෂ්පාදිත හා කල්ලිකුතු දින අපැහැදිලි ලෙස දැක්වීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට අධිකරණය හමුවේ නඩු පවරා මෙම දඩමුල අයකරගෙන ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂ සමන්ත අතපතු මහතා පවසයි. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන බීඩි කොළතොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වේ. පුත්තලම පිරිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අත්තරංගොටගත් එම බීඩි කොළතොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සොරාබ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දී තිබේ. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තඹපන්ණි වෙත ලද තොරතුරුකට අනුව වැටලීම සිදු කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවයේ ඒස්නා සංවිධානය කළ නීලනුවන් ප්‍රනාම හරසරවුලිල සංස්ථා ආනන්ද සමරකොන් මැදිරියේදී හේට පසුළු දෙකට ඇනබේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහි ප්‍රධාන ආරාධ්‍යයයි. දේවනන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
7: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙළඳ මහත්මයා සිද්ධාලේප.
0: දිවයිනපුරා ක්‍රියාත්මක අපරාධ සහ මද්දවි නිවාරණ වැඩසටහන යටතේ පුජ්ජලන් 27,934 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එදී සැකපිට පුජ්ජලන් 541 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් උට්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුජ්ජලන්ගේ සංඛ්‍යාව 13කි. දිනවලෙන් තුකරන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවටගනු ලැබූ විවෘත වරින්තකරුවන්ගේ සංඛ්‍යාව 153කි. බිමත්‍රි දරණ සූතුන් දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන ඇත. අපරීක්ෂාකාර රියපැදීම සම්බන්ධයෙන් පුජ්ජලන් 67 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.
7: ප්‍රමුඛ පුව

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුල්‍යාධාර මත පසර කාටරුපා ශ්‍රී මිහිඳු පෙර පාසල නවීකරණය කිරීමට යයි. වැයකරන මුදල රුපියල් ලක්ෂ 50කි. ඊට දාල චෙක්පතේ ඉක්ුත් දිනක ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය වෙත පිරිනැමින. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත් මහතා තිනි.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න. NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: පොසිඩෝනියා 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ජුනි මාස පළමුවෙනිදා සිට පස්වෙනිදා තෙක් ග්‍රීසියේ ඇතන්ස් නගරයේදී පැවැත්තේ. මේ නාවික ශිෂ්‍යය සම්බන්ධ ප්‍රදර්ශනයකි. රටවල් 138ක නියෝජනය මේ සඳහා ලැබේ.

0: මහබැංකුවේ අද දින වාර්තාවට අනුව ජපන් යෙන් එකක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 2.06 ලෙසයි. ගැණුම් මිල රුපියල් 1.99 ලෙස දැක්වේ. චීන යුවාන් එකක ගැණුම් මිල රුපියල් 45.44 ලෙසත් විකුණුම් මිල රුපියල් 48.15 ලෙස සටහන්ව තිබේ. යුරෝ එකක ගැණුම් මිල රුපියල් 369.37 කි. ඒ විකුණුම් මිල රුපියල් 381.17 කි.
1: ශක්ති හඬ අවධානය වෙනසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා වාතලේ කඩුවෙල අතුරු ගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864 02
0: ප්‍රදේශ කිහිපයක් සඳහා තවදුරටත් ප්‍රබල අකුණු අවධානම් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මධ්‍යම සබරගමුව ඌව උතුරු මැද වායමයන පළාත් සහ වවුනියාව මන්නාරම සාම්පාර යන දිස්ත්‍රික්ක සඳහා දෙපාර්තමේන්තුව අවාදත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාව අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවධානය යොමු කළ යුතු බවද දෙපාර්තමේන්තුව දන්වා සිටී.
2: හරිත ක්‍රෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ක්‍රෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට ක්‍රෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 0112 077 787.
0: මැද පෙරදිග යුද්ධය අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටේ සඳහා තමන් සතුව තවමත් සැලසුමක් නැතැයි ඉරානය පවසයි. මෙම තත්ත්වය ඉරානයට වඩා අවශ්‍යදායක බව විදේශීය විචාරකයෝ පවසති. මේ අතර තවදුරටත් හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ස්ථාවරයක පසුවන බව ඉරානය අවධාරණය කරයි. නමුත් ඇමරිකාවේ ප්‍රහාර සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ නම් හොමුස් සමුද්‍ර සන්ධි කිසිදු බාධාවකින් තොරව විවෘත කරන බවද ඉරානයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත. පසුගිය වසර තුළ ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීමලා සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි ඒ රට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය අද නිවේදනය කළේ. රට පුරා ඓතිහාසික ස්මාරක 70ක පමණ සිදු කළ සමීක්ෂණ මගින් අලුතින් සොයාගත් උරුම ස්ථාන 15ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විවිධ පළාත්වල ඓතිහාසික ස්මාරක 23ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ අතර තවත් කීපයක සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරේ. හැන්තා වෛරසයේ පැතිරගේ ලන්දේසි ක්‍රුස් නෞකාව කැනරි දූපත්ට යාත්‍රා කිරීමට නියමිත බව ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වී තිබින ඔවුන් කැනරි දූපත් රෝහලකට ගුවන් යානයකින් රැගෙන ගියාමට නියමිතව තිබුණි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණේ. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේදී එක් දින තරග තුනකට සහ පන්දුවාර 20-20 තරග තුනකට සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලියේ සියලු තරග රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
1: කාලගුණ වාර්තාව
0: ඉදිරි දින කීපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවිනාශිතව 15 වායුගොලේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන්නේ පසරුවකින් පමණ පසුවය. බස්වර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. සබරකමුව මධ්‍යම ඌව දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100කට වැඩි තරමක තද වැසි ඇතිවෙකවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රත්‍යවසන් කිරීමට යලි සිරස්තල 2027 මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අගමැතිවරිය පවසයි. මැයි මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකෙරේ. දරුවන්ට රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව කේ.ඩී. ලාල්කාන්ත ඇමතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මූල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝගික ආරක්ෂක මණ්ඩල උල්ලංඝනය කළ ව්යාපාරිකයින්ගෙන් ඉකුත් වසරේදී රුපියල් මිලියන 308ක දඩ මුදලක්. ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසිලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. අපගේ මීළඟ ප්‍රධාන පරිතු ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්තියින් සමත්තායේ.
3: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද?
4: දැන් බෙහෙත් ගන්න පෝලිම්වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම්වල රස්තිය අදුරුවී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
5: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත් 107.3.
6: සුරේෂ් මොකද පරක්කු?
7: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට චොට්ලියු තමයි.
6: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක බගකීමකුත් තියෙනවා.
7: පරිසර හිතකමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම. දිවින පුරා විහිදුණු සේවා ජාලය.
6: KD Rice ලංකාවේ අපේ දෙයක්.
7: Good morning boss. ඔන්න අපි වෙලාවට වැඩ. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සුත් ඉතුරුයි.
6: KD Rice ලංකාවේ අපේ දෙයක්.
8: දැනුමට නුවණට විනෝදයට සල්ලි කොළපහයි. අන්තිම කෑලි තුන ගන්න මිස්.
9: අනේ මේ සෙල්ලමට උනත් ඔච්චර ගිනි ගණන් වලට බඩු විකුණන්න එපා. මංගාව සල්ලි කොළ තුනයි තියෙන්නේ.
8: තුනෙනුත් දෙකක් ඉරිලානේ මිස්.
9: දැනුම නුවණ විනෝදයට දැන් සල්ලි කොළ ඕනේ නැහැ. අහන්න බදාදා හවස 4:15ට රජරට සේවය.
10: FM 107.3 FM 90.1 රජරට සේවය.
11: හා හා හා මොකද ඔය කරන්නේ?
12: මේක මට පරම්පරාවෙන් ලැබුණ පෙට්ටකම. මේක ඇතුළේ තමයි මට ඕන වටිනම දේ තියෙන්නේ.
11: අයින් වෙන්න.
13: මේ මොකද්ද? පොඩි කොල කෑල්ල. මොනව හරි ඒකේ ලියලා තියෙනවා වගේ. නිදානයක් ගැනත් දන්නේ
14: නැහැ. සත්‍ය විවරණ වැඩසටහන අහන්න.
13: සඳුදා සහ බදාදා සිට සෙනසුරාදා දක්වා සවස 5ට රජරට සේවයෙන් සත්‍ය විවරණ.
15: රජරටයි ගොවිබිමයි. වැව්පැති දනව්වේ ගොවිබිම් සරුබිම් කරන්නට නව්‍ය තාක්ෂණික ක්‍රම භාවිතය පිළිබඳව ඔබට ගෙනෙන සජීවී කතිකාව. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාව සහ රජරට සේවය එක්ව ගෙනෙන රජරටයි ගොවිබිමයි. සෑම බදාදා දිනකම පෙරවරු 9:00 සිට 9:30

0: 107.3 රජරට සේවය
1: සවස 6යි විනාඩි 22යි.
2: දින 15ක සති අන්ත පාඨමාලාව. රජරට මාධ්‍ය පාසල සහ සංගීත පාසල.
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
4: සැබෑ ගුවන්විදුලි සන්නිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
2: පාලක රජරට සේවය අනුරාධපුර.
5: පිපෙන කැකුළු මාධ්‍ය පාඨමාලාව.
6: ඔන්න පුංචි අයට හොඳ අවස්ථාවක්. රජරට සේවයෙන් කතන හැකියාව වර්ධනය කිරීම හා පෞරුෂ වර්ධනය උදෙසා දින පහක පාඨමාලාවක්.
7: අම්මේ තාත්තේ, මේ නිවාඩු කාලේ ඔබේ දරුවාත් අර්ථවත් පාඨමාලාවකට යොමුකොට එයාලගේ හැකියාවන් වර්ධනය කරගන්න මේ අවස්ථාව ප්‍රයෝජනීයට ගන්න.
5: අමතන්න 0714 96 34 73.
8: රජරට සේවී අඟහරුවාදා සොඳුරු අවසරය. රාජ්‍ය සේවය පිණිසයි.
9: පස්වරු පහේ සිට සෑම අඟහරුවාදාවකම රජරට සේවයෙන් රාජ්‍ය සේවය පිණිසයි.
10: On behalf of the efficient and people's friendly public service, Rajarata Service of the Sri Lanka Broadcasting Corporation.
5: Anuradhapura Neetijna Sangame Sahabhagitwe Ativa Praveena Madhivedi Nimal Vijay Singha Mehevana Sadharanaya.
11: යුක්තිගරුක සමාජයක් වෙනුවෙන් රජරට සේවයේ ඉදිරිපත් කිරීමක්.
5: ඔබේ නීති ගැටලු යොමු කරන්න මේ ලිපිනයට. සාධාරණය ගුවන්විදුලි වැඩසටහන
11: රජරට සේවය අනුරාධපුරය.
12: සාධාරණය නීතිමය වැඩසටහන සඳුදා පස්වරු තුනට.

0: උල්පත පාමුල නිහඬ මෙහෙකත තෙත් කළ රස කල්පනා මියසිය. සිංහල සිනමා ආලක මන්දාවේ
1: මගේ ගීත වංගිතන හුඟක්ම ප්‍රිය කරන්නේ දුප්පත් අහිංසක රසිකයෝ. ඒ රසිකයෝ කැමති වෙනකන් මම හිතනවා ඒගොල්ලන් හැම එක්කෙනෙක්ම කැමති මගේ ගීතවලට. මම හිතනවා නැත්තම් මට මේ චිත්‍රපටි ලෝකේ ගායන ජීවිතේ මට ඉන්න පිළිවෙලක් නැහැ කියලා. ඉතින් මං ඉතාමත් සන්තෝසයි. කවදාහරි මගේ රසිකයෝ මට කිව්වොත් දැන් ජෝතිපාල ඇති කියලා, අන්න එදාට මගේ ගායනාව මං එදාට නවත්තා.
2: මගේ උදානය අමිල නිධානය ඔබමය ජීවය නිවිය දිසාවන.
0: හඬ සම්පත්තියේ කෙරුළු පළන් ජෝතිමත් ජෝති, රසාභිමානී මතක මාත්‍රා වියමන ජෝතිමත් ජෝති. උල්පත පාමුල අඟහරුවාදා උදේ 9:00ට.

0: සුසංවේදී සම්නිවේදනයක් කරා රජරට සේවය. මෙගහත්ස් 107.3.
1: හයපසුවී විනාඩි 30යි. අදට නියමිත රජරට සේවා වැඩසටහන් මින් සමාප්තයි. යළිත් ඔබ අප හමුවන්නේ හෙට උදෑසන 5:55. එතෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය වෙනුවෙන් කරගහතැන්න විකාශනාගාරයේ හිතවතුන් සමග පාලක මැදිරියෙන් මහින්දලාල් විතාන සමගින් ඔබෙන් සමුගන්නේ සුමේද කරුණාරත්න. සුභ රාත්‍රියක් ආයිබෝවන්.